0: You're listening to 3ZZZ, Melbourne Ethnic Community Radio, 92.3 FM. Broadcasting in your language.
1: The following program is in Sinhalese.
2: ඔබට මත් පෙන්දුන්නොත් එපා කියනවද නැතිනම් බෑ මගේ රියදුරු බලපත්‍රය අහිමි වෙයි කියලා කියනවද ඇත්තටම මම මත් පෙන් පාන කරන කෙනෙක් නෙමෙයි අපි වැඩ කරන ස්ථානයේ උත්සවයක් තිබුණා එතනදී මට මත් පෙන් දුන්නාම ඒක එපා කියන්න මට හිතුනේ නැහැ මම හිතුවේ මගේ මත් පෙන් සීමාව අඩුයි කියලා නමුත් සීමාව 0.5ට වඩා වැඩි තිබිලා වාහනේ පදවල මාව අහු වුණා මට දැන් මගේ දරුවෝ වාහනේ පාසලට ගෙනියන්න බෑ මට මගේ අම්මට කියන්න සිද්ධ වුණා මට යාව දොස්තරලා ගාවට ගෙනියන්න බෑ කියලා. මගෙන් යැපෙන මිනිසුන්ට බෑ කියලා කියන එක තමයි හැම දෙයකටම වැඩිය දරුණුම දඬුවම. ඒ වෙනුවට මට කියන්න තිබුණේ මත්පැන් එපා කියලා.
3: වගකීමෙන් හැසිරෙන්න. ඔබ මත්පැන් පානය කළොත් වාහනය පදවන්න එපා. TAC within පණිවිඩයක්.
0: Proud sponsor of 3ZZZ 92.3 FM.
1: ඔබ ඇති කරන බලපෑම සුළු මොහොතකදී පවා දැකගත හැකි වනු ඇත. එය ජීවිත වෙනස් කරන සුළුය. එය උද්‍යෝගිමත් සහ ප්‍රායෝගික, තෘප්තිමත් සහ බලාපොරොත්තු සහගත විය හැකිය. ඔබ ඔබසේම අනන්‍ය විය හැකිය. ඉතින් ඔබේම වූ ආකාරයකට ඔබේ චිසොම් සුදුසුකම කෙනෙකුගේ ජීවිතයක යහපත් වෙනසක් ඇති කරනු ඇත. එසේම ඔබේත් සහතික පත්‍ර පාඨමාලාවේ සිට උපාධිය දක්වා ඔබට උචිත සුදුසුකම චිසොම් හි ඇත. චිසොම් සොයා දැන්ම අයතුම් කරන්න. චිසොම් වඩා යහපත් වෙනසකට RTO 0260.
0: Proud sponsor of 3ZZZ 92.3 FM.
4: ප්‍රාථමික ළමා ගුරුවරයෙකු හෝ ළමා මඟ පෙන්වන්නෙකු ලෙස ඔබට කුඩා ජීවිත හැටගස්වන්න පුළුවන්. ඔබට ඔබගේ වෘත්තිය ගොඩනගා ගන්නත් ඔබගේ දැනුම බෙදා ගන්නත් වික්ටෝරියා ප්‍රාන්තයේ ළමයින් සහ පවුල්වල ජීවිතවල දිගු කාලීන බලපෑමක් ඇති කළ හැකිය. ඔබේ වෘත්තිය මාවත හැටගස්වා ගන්න. වැඩිදුර දැනගැනීමට vic.gov.au/kinder වෙත පිවිසෙන්න. මෙල්බන්හි වික්ටෝරියානු රජය විසින් අනුමත කර ඇත.
0: Proud sponsor of 3ZZZ 92.3 FM.
5: 3ZZZ
0: 92.3 FM.
6: මෙම වැඩසටහන ගුවන් ගතවන්නේ සිංහලෙන්.

දවසේ ආරම්භක ගීත ලෙස තෝරාගත් මෙම ගීතය මහාචාර්ය සංගීත නිපුන් සනත් නන්දසිරි මහතා විසින් සංගීතවත් කොට ගායනා කර තිබෙනවා. ගීපද සුනිල් සරත් පෙරේරා.

අද ජාත්‍යන්තර පියවරුන්ගේ දිනයයි. ඉන් ඔස්ට්‍රේලියාවෙ වෙසෙන සියලුම පියවරුන් හට සුබ පියවරුන්ගේ දිනයක් ප්‍රාර්ථනා කරමින් වැඩසටහන ආරම්භ කිරීමටයි අපි මේ සූදානම් වන්නේ.

අද උදෑසන ධම්ම චින්තාව පවත්වන්නේ ඩැන්නිනෝන් නිසල අරණ භාවනා මධ්‍යස්ථාන අධිපතිනි ගරුතර පූජ්‍ය පොල්චින්තා මෙහෙණින් වහන්සේ විසිනි.

0: තෙරුවන් සරණයි. සද්ධා බුද්ධ සම්පන්න ගුණගරුක කාරුණික පින්වතුනි. අද කාලේ අපිට දරුවන්ව හැමතිස්සෙම පන්සල් එක්කගෙන එන්නත් බෑ. එයාලා එන්නේ නැහැ. එහෙමනම් දෙමව්පියෝම දැනගෙන ඉන්න සිද්ධ වෙනවා මේ කියලා දෙන්න ඕන දේ. සහ අපිටම තේරුම් ගන්න වෙනවා අපිත් ආදර්ශමත්ව යම් යම් දේවල් කරන්නම වෙනවා. අපි දිහත් බලාගෙන මේ දරු පරපුර නොමග යාමක් සිද්ධ වෙනවා. ගෙවල් වල ඒ වේපින් කරන, සිගරට් බොන, ගංජා ගහන, අරක්කු බොන, වයලන්ට් විදියට ගේ ඇතුළේ හැසිරෙන දෙමව්පියෝ ඉන්දී දරුවෝ එසේ නොවේ කියලා අපිට බලාපොරොත්තු වෙන්න බෑ. ඒකට ඒකත් හොඳටම ඔළුවට ගන්න ඕනේ. යහපත් ඒ යහපත් ආදර්ශයක් දෙමින්ම ජීවත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ දරුවෝ ඒ දේවලුත් පික් කරනවා. මේ අනාගත පරපුර ගොඩ ගන්න නම් ඒ පරපුර හදපු පරපුරත් අපිට මොකද්ද මේ වෙන්නේ, අපේ මනසට කයට මොකද්ද වෙන්නේ, අපේ ජීවිතවලට මේ මොකද්ද වෙන්නේ කියක අපිටත් තේරුම් ගන්න වෙනවා. ඒ වැඩිහිටියන්ට අපේ ජීවිතවල අපිට ලොකු පීඩනයක් තියෙනවා, අපිට ලොකු ස්ට්‍රෙස් එකක් තියෙනවා. මෙන්න මේ ස්ට්‍රෙස් එක නිසා තමයි අපි හැමතිස්සෙම හොයන්නේ රිලැක්ස් වෙන්න මඟක්. එතකොට ඒ රිලැක්ස් වුණාම තමයි අපිට සහනයක් එන්නේ, සැනසෙල්ලක් එන්නේ. ඒ කයට තියෙන සහනය සැනසෙල්ලත් එක්ක තමයි මනසටත් හරි සුවපත් භාවයක් දැනෙන්නේ, සැනසෙල්ලක් දැනෙන්නේ. ඒකත් එක්ක තමයි අර නිරාමිස සතුටක් හිත ඇතුළට එන්නේ. එතකොට යමෙක්ට මෙන්න මෙහෙම රිලැක්ස් ගතියක් නැත්තම් ජීවිතේ එයා ඉන්නේ හැම තිස්සෙම ටෙන්ෂන් එකක නම්, හරි ස්ට්‍රෙස් එකක නම්, එයාගේ ඇඟ තද වෙච්ච ගමන් නම් තියෙන්නේ ඇඟේ පත්තේ අමාරු වලින් වෙලිලා නම් ඉන්නේ. එයාගේ හිතත් ඒ හා සමානවම ටෙන්ස් වෙලා තියෙන්නේ. පීඩනයට පත් වෙලා තියෙන ගත හිත දෙක රිලැක්ස් කරන්න තමයි මේ කරන තරමක් දේවල් අපි කරන්නේ. යමෙක් මේ කාලෙදි රිලැක්ස් වෙන්න කියලා තෝරගන්න පුළුවන් එක මගක් තමයි ඒ ඇහැ කන නහය දිවකය හිතටම පිනෝලා නටලා ගායලා වයලා ඒ විදිහට ඔන්න තෘප්තිමත් වෙන්න බලනවා. ඒ ඔය හැම එකකින්ම වෙන්නේ at the end of the day ඒක කරනකම් අපි රිලැක්ස් වෙනවා. ඒකට බුදුජාන් වහන්සේ පෙන්නලා දෙනවා මෙන්න මේ සාමාන්‍ය මිනිස්සයා මමත්වය නිසා මමත් එක්ක ඉඳගෙන කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, හිංසා විතර්ක වඩවඩ ඉන්න ඔන්න ඔය තුනෙන් තමයි ජීවිතේ ජොලියක් ගන්න හදන්නේ, තෘප්තියක් ගන්න හදන්නේ, ෆන් එකක් ගන්න හදන්නේ. අද සමාජයේ අර කාම විතර්ක වලින් විතරක් රිලැක්ස් වෙන්න හදන්නේ නෑ. ඒව පස්සේ ගිහිල්ලා කාම විතර්ක වඩලා ආසාව ඉටු කරගෙන ඒකෙන් එන සැනසෙල්ල සතුට විතරක් නෙමෙයි, දැන් ව්‍යාපාදය කියන්නේ තරහ අරගෙන ඒ විදිහට වැඩ කරලා මේ රිලැක්ස් කරන එක විතරක් නෙමෙයි. අද සමාජයේ දැන් අර මං කිව්වේ ගහ මරා ගන්න ගිහිල්ලා උසාවිය යන වෙලා ඉන්න අය ඉන්නවා, මිනිමැරුම් වලට සම්බන්ධ වෙච්ච මේ තරුණයි හිරේ ඉන්න තැන් තියෙනවා, දැන් වයලන්ස් කියන තැනටත් බැහැලා තියෙන්නේ. හිංසා විතර්ක වඩලා ඒ කෙනෙක්ට හිංසා කරලා රිලැක්ස් වෙලා සතුට වෙන තැනට. මේක තමයි සමාජයක ඉතාම පරිහානිය පේන තැන. මිනිස්සු හිංසාව පාවිච්චි කරලා තව කෙනෙක්ට රිද්දලා තමුන් රිලැක්ස් වෙලා සතුට ගන්න හදන එක තමයි භයානකම තැන. එතෙන්දි තේරෙන්නේ සමාජේ කාටවත් ඊට පස්සේ සැනසille වසන්න බෑ. ගෙවල් දොරවල් වල අඟුළු දාගෙන වහගෙන හිටියත් බය තමයි රැට නිදා ගන්න වෙන්නේ. කවුරු හරි කඩාගෙන නේද, රේප් කරයිද, හොරකම් කරයිද, අපි මරලා යයිද කියලා බීතියකින් ඉන්න වෙන්නේ. ඒකට ගේ ඇතුලේ ආරක්ෂාකාරී කියන හැඟීමක් නෑ දැන්. ඉතින් එතකොට මිනිස්සයාගේ ඇඟේ හැමතිස්සෙම ලේ මෙහිම රත් වෙනකොට අන්තිමට කැන්සර් හැදිලා තමයි නතර වෙන්නේ. දොරගුඩු ලාගත්තු ගේ ඇතුලේ හිටියා. මෙහෙම තත්ත්වයක් තමයි දැන් අපිට පේනවා. 3 දෙනෙක්ගෙන් එක්කෙනෙක්ට කැන්සර් කියනවා. මම දැක්කාර බිල්බෝඩ් එකක් ගහලා තියෙනවා ඔස්ට්‍රේලියාව ඉන්න 3 දෙනෙක්ගෙන් එක්කෙනෙක්ට කැන්සර් තියෙනවා. ඒ නිසා මේ කැන්සර් රිසර්ච් වලට උදව් කරන්න කියලා. ඉතින් කැන්සර් දෙන්න එක ලොකු හේතුවක් තමයි මේ හිත කිලුටු වීම. ඒතර මේ යන ක්‍රමයේ හැටියට අපි කාටවත් ගැළවීමක් නැතුව යනවා. මේ සමාජේ මේ විදිහට පිරිහෙන්න යනකොට. එතකොට දැන් අපි තේරුම් ගත්තා අපි මේ විදිහට මේ වැරදි වැඩ කරලා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? තමුන් රිලැක්ස් වෙලා, තමුන් සහනෙටපත් වෙලා සතුටු වෙන්න. එතකොට අපිත් ඔය වැරදි ටික කරලා නම් රිලැක්ස් වෙලා සැනසීලා සතුටු වෙන්න හදන්නේ. වහාම වැඩිහිටියු හැටියට අපි දැන් හරි මඟ හොයාගන්න ඕන වැරදි විදියට රිලැක්ස් කරන්න නැතුව රිලැක්ස් වෙන්න. ඒ වගේම අපිට පුළුවන් වෙන්න ඕනේ තරුණ පරපුරට කියලා දෙන්න කොහොමද හරි විදියට රිලැක්ස් වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා මේ හරි බෝධි පූජාව කියන එකත් තේරුම් ගන්න ඕනේ. බෝධිය කියලා කියන්නේ බුද්ධිය. බුද්ධත්වයට යන්න අවශ්‍ය කරන වඩා ගන්න අංග වලට තමයි කියන්නේ සප්ත බොජ්ජංග, බෝධි අංග. බෝධිය කියන්නේ බුද්ධිය. ඒතර මේ බෝධියටයි පූජාව කරන්න ඕනේ. තමුන්ගේ බුද්ධිය වඩා ගන්න ඕනේ. වතුර ටික දාලා, කෑම ටික දීලා මෙන්න මේ ගුණේ නුවණ වඩන්න ඕනේ. තමුන්ගේ මනුස්සකම වඩා ගන්න ඕනේ. මේ බෝසත්කම වඩා ගන්න ඕනේ. මමත්වේ දුර වෙන විදියට වැඩේ කරන්න ඕනේ. ආන්න එතකොට අන්නේ අර එළියට ගිහිල්ලා කරන බෝධි පූජාව වගේම මේ හරියට තමුන් මේ බෝධි පූජාව කරා නම් බුදුජාන් වහන්සේගේ මේ තෙසත්තා ඥාන වන්දනාව කරලා තමුණුත් ඒව වඩා ගන්න ඕන කියන තැනට එන්න ඕනේ. මේ ඥානය තුලින් අවබෝධය තුලින් තමයි අපේ ජීවිත වෙනසක් වෙන්නේ, මේ දුකෙන් මිදෙන්නේ. එහෙම නැතුව කිසි කෙනෙක් අපිට දුකෙන් මුදෙන්න උදව් කරන්න බෑ මේ හරි ක්‍රමයට එන්නේ නැතුව. එහෙනම් මේවා හොඳට ඔළුව තියාගෙන වැඩ ටික කරගෙන යන්න. ඉතින් අපි ආශිර්වාද කරනවා මේ සියලු දෙනාට මේ කායික මානසික දුක් පීඩාදීන් මිදිලා මේ භවයේදීම මේ මඟඵල ලබාගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් උතුම් නිවනින් සැනසීම පිණිසම මේ සද්ධර්මය මේ සියලු දෙනාටම හේතු වාසනා වේවා කියලා. සම්බුදු සරණයි.
1: ත්‍රිචබසත් ගුවන් විදුලියේ සිංහල සේවය FM 92.3.
2: අද කිතුබෙති කතාව ඉදිරිපත් කරන්නේ ගරු ක්‍රිසන් සිල්වා පියතුමන් විසින්.
3: සහෝදරියනි, අද සාමාන්‍ය සමය 23 වන ඉරුදින අප සමිධානන් වහන්සේගේ සුභවදන අද අපිට ආරාධනා කරනවා විශේෂාකාරයකින් ඔබ ඔබගේ සහෝදරයා ගැන ඉතාමත්ම උවමනාවෙන් වැඩ කටයුතු කළ යුතු බව අද අපිට අනාවරණය වෙනවා. ඒ මන්දයත් ස්වාමින් වහන්සේ කියනවා ඔබ හැම කෙනෙකුටම ඔබගේ සහෝදරයා සහෝදරිය ගැන වගකීමක් තියෙනවා. ඒ වගකීමෙන් ඔබ බැඳී සිටිනවා. ඒ වගකීමෙන් මිදෙන්නට ඔබට හැකියාවක් නැහැ. ඒ නිසා ඔබ කළ යුත්තේ කුමක්ද? ඔබේ සහෝදරයා ඔබට විරුද්ධව පාපයක් කළොත් පෞද්ගලිකව ඔහු හමු වී ඔහුගේ වරද පෙන්වලා දෙන්නට කියලා කියනවා. ස්වාමින් වහන්සේ මෙතන අදහස් කරන්නේ ප්‍රසිද්ධියේ අන් අයට ඔහුගේ හෝ ඇයගේ වැරදි කතා කර කර ඉන්නට නෙමෙයි. කෙලින්ම ඔහුව හමු වෙලා, එහෙම නැත්නම් ඇයව හමු වෙලා ඇගේ ඒ වරද පාපය පෙන්වලා දෙන්න. එසේ පෙන්වා දෙනකොට එය ඔහු හෝ ඇය පිළිගත්තොත් ඔබ එම පුද්ගලයාව දිනා ගන්නවා. ඔබ කියන දෙයට එකඟ වෙනවා. ස්වාමින් වහන්සේ පෙන්වා දෙන සහෝදරත්වය ගොඩනගන්නට ඔබට හැකියාවක් ලැබෙනවා. එමෙන්ම ස්වාමින් වහන්සේ තවදුරටත් පවසනවා, එසේ වරද නොපිළිගත්තොත් තවත් සාක්ෂිකරුවෙක් එහෙම නැත්නම් දෙදෙනෙක් සමග ඒ පුද්ගලයාව හමු වෙන්න. ඔහු ඔවුන් කියන දේ පිළිගත්තේ නැත්නම් සභාවට දන්වන්න. ඇයි සභාවට දන්වන්නේ? ඒ පුද්ගලයා ගැන යාඥා කරන්නට. හැමෝම එකට එකතු වෙලා යාඥා කරනකොට ඒ යාඥාව හරිම ප්‍රබලයි, බලවත්. එම නිසා සභාවට දැනුම් දෙන්නට ඕන. මෙසේ සභාව කියන දේ පිළිගත්තේ නැත්නම් ස්වාමීන් වහන්සේ කියනවා විජාතිකයෙක් හැටියට ඔහුව සලකන්නට කියලා. මෙතන ස්වාමීන් වහන්සේ කවදාවත් ඒ පුද්ගලයාව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒ පුද්ගලයාව අයින් කරන්නේ නැහැ, නිරපා දමන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ විජාතිකයෙක් ලෙස සලකන්නට කියලා කිව්වේ උන්වහන්සේම විජාතිකයන්ටත් නැවත සභාවට එන්නට මහඟු අවස්ථාවක් තිබෙන බව උන්වහන්සේ පැවසූ නිසා. උන්වහන්සේගේ ජීවිතයේ උන්වහන්සේ එය කරලා පෙන්නුවා කියලා උන්වහන්සේ පහදලා දුන්නා. උන්වහන්සේගේ ධර්මයේ තුල හැම කෙනෙකුටම ඉඩක් තිබුණා. උන්වහන්සේ පව්කරුවන්ව පිළිගත්තා. උන්වහන්සේ අය කැමියන්ව පිළිගත්තා. ඒ නිසාම ස්වාමින් වහන්සේ ඔවුන්ට සභාවට නැවත පැමිණීමට අවස්ථාව ඇති බව උන්වහන්සේ අපි හැම කෙනෙකුටම පෙන්වා දුන්නා. ප්‍රේමවන්තේනි, ස්වාමින් වහන්සේ අද දවසේදී අපි හැම කෙනෙකුටම තවදුරටත් පවසනවා අපි එකට එකතු වෙලා යදිනකොට ඒ දේ ස්වාමින් වහන්සේ ඔබට දාණය කරන බව. එම නිසා එකමුතුව කරන යාඥාවේ

0: බලත්වය අද අපි අත්දක්කිමු. ස්වාමින් වහන්සේගේ නාමෙන් දෙදෙනෙක් උන්වහන්සේගෙන් ඉල්ලන දේ ගැන එකඟ වෙනවනම් ස්වර්ගයෙහි වැඩසිටින පියනන් වහන්සේ ඒ දෙය ඔවුන්ට දානය කරන බව පවසනවා. ඒ විතරක් නෙමෙයි, උන්වහන්සේගේ පොරොන්දුව අපස් සමග ජීවමානව වැඩසිටීම උන්වහන්සේ පවසන ආකාරයට අද දවසේදී අපි හැම කෙනෙක්ම අවබෝධ කරගනිමු. යම් තැනක දෙදෙනෙක් හෝ තුන් දෙනෙක් උන්වහන්සේගේ නාමෙන් රැස්ව සිටිනවද, එතන උන්වහන්සේ අපස් සමග වැඩ සිටිනවා. එසේනම් ජීවමාන ස්වාමින් වහන්සේ අප සමගයි. උන්වහන්සේ අපි කිසිම කෙනෙක්ව කිසිම දවසක අත් නොහරින බවට අද අපි හැම කෙනෙකුටම ස්වාමින් වහන්සේ පවසනවා. ප්‍රේමවන්තේනි, ස්වාමින් වහන්සේ තුළ බලාපොරොත්තු අපි දල්වා ගනිමු. ඒ වගේම අපගේ සහෝදර දයාව අපි තව තවත් වැඩි වර්ධනය කරගනිමු. වගකීමෙන් වැඩ කටයුතු කිරීමෙන් අපගේ සහෝදර සහෝදරියන්ව අපි හැම කෙනෙක්ම ස්වාමින් වහන්සේගේ නාමයෙන් දිනා ගනිමු. ඔවුන්ගේ ජීවිත නැවත නිවැරදි මාර්ගයට ගෙන ඒමට අපි හැම කෙනෙක්ම උදව් උපකාර කරමු. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. සියලු බලති දෙවි මහෝත්තමයාණන් වන පියානෝද පුත්‍රයානෝද ශුදාත්මයානෝද ඔබ ආශිර්වාද කර ආරක්ෂා කරන සේක්වා.
1: පියෙකුගේ සෙනෙහස දරුවන්ට කොතරම් සමීපද? විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස් ගයන මෙම ගීතය කුමාර් දාස සප්තන්ත්‍රිගේ ගේ පද රචනයක්. සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහ.

0: అదట నియమిత సమాజ నివేదన.
1: ශාක්‍යමුනි සම්බුද්ධ විහාරයේ බෙරික් වස් කාලයේ සැම සෙන්සුරාදා දිනකම සවස 5ට භාවනා වැඩසටහන ආ පූජාවෙන් පසු රාත්‍රී 8ට ධර්ම දේශනා මාලාවක් පැවැත්වේ. වස් කාලයේ සැම බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රී 8ට ධර්ම සාකච්ඡාව පැවැත්වේ. වැඩි විස්තර සඳහා ආමතන්න විහාරස්ථානය 97.2.6.2.7.5 දාම් නිකේතනයේ යුරෝ. මාසකට වරක් පවත්වන සීල භාවනා වැඩසටහන සැප්තැම්බර් මස 6 වෙනි ඉරිදා පෙරවරු 8:30 සිට පසුරු 4 දක්වා පැවැත්වේ. පස් කාලය තුල සැම ඉරිදාවකම පසුරු 5 සිට 6 දක්වා ධර්ම දේශනාව පැවැත්වේ. දහම් නිකේතනයේ ඉදිරි වැඩසටහන් පෙළගැස්ම වාර්ෂික සෙත් පිරිත් දේශනය ඔක්තෝබර් මස 24 වෙනි සෙන්සුරාදා පසුරු 5 සිට රාත්‍රී 10 දක්වා. කඨින මහා පින්කම නොවැම්බර් මස 8 වෙනි ඉරිදා පෙරවරු 8:30 ආරම්භ වේ. එදිනට වැඩම කරන ස්වාමින් වහන්සේලාට පිරිකර පූජා කිරීමට බලාපොරොත්තු වන පින්වතුන් 5 අංකයට කතා කර පිරිකර වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා අමතන්න මාලා 0401-917-560. කීස්පුරු ධම්මසරණ දහම් පාසල සහ සිංහල පාසලේ දරුවන්ට බුදු දහම යහපත් සාර ධර්ම බෞද්ධ සංස්කෘතිය හා සම්ප්‍රදායන් පිළිබඳ දැනුම ලබා දීම මෙන්ම සිංහල භාෂාව කියවීම ලිවීම සහ කථනය ප්‍රගුණ කර ගැනීමට අවස්ථාව සලසා දීම මෙම පාසල්වල අරමුණයි. නව සිසුන්ගේ ලියාපදිංචිය සඳහා පසුරු 1ට විහාරස්ථානයට පැමිණෙන ලෙස කාරුණිකව දන්වමු. දහම් පාසල පසුරු 1:30 ආරම්භ වන අතර සිංහල පාසල පසුරු 3:15 ආරම්භ වේ. ඔබගේ දූ දරුවන්ගේ අධ්‍යාත්මික සදාචාරාත්මක සහ භාෂාමය දියුණුව සඳහා අප සමග එක්වන ලෙස ගෞරවයෙන් ආරාධනා කරමු. සිංහල සංස්කෘතික සහ ප්‍රජා සේවා පදනම. සිංහල සංස්කෘතික සහ ප්‍රජා සේවා පදනමේ මීළඟ සුහද හමුව සැප්තැම්බර් මස 6 වෙනි ඉරිදා බෙන්ට්ලි ඊස්ට් හි 92 පිග්නර් රෝඩ් හි පිහිටි මෝලි කමියුනිටි විලේජ් ප්‍රජාශාලාවේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. මෙවර සුහද හමුව පියවරුන්ගේ දිනය සැමරීම වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසකින් සමන්විත වන අතර විනෝදාස්වාදය, සංගීතය, ක්‍රීඩා සහ විශේෂාංග රැසකින් ඔබගේ ඉරිදා දිනය වඩාත් සුන්දර කිරීමට අපි සූදානම්. සිංහල සංස්කෘතික සහ ප්‍රජා සේවා පදනමේ සියලුම සමාජික සමාජිකාවන්ට මෙම සුන්දර අවස්ථාවට සහභාගී වන ලෙස අපි ආදරයෙන් හා ගෞරවයෙන් ආරාධනා කර සිටිමු. වැඩි විස්තර සඳහා අමතන්න දර්ශිනී ත්‍රිමාන්න 0412-279-476 අජිත් ජයසූරිය 0425-455-825 Public Seminar on Mental Health and Wellbeing in Aging Free Community Event Guest Speakers Dr. Voharika Gadiyawasam Dr. Sanjeevani Karunaratna Date Saturday 19 September 2026 2 p.m. to 5 p.m. Clarinda Community Center, number 58, Winnie Street, Clarinda, Victoria. RSVP by 11 September 2026. Lasantha, 0491-101-578. Prem, 0430-669-953. All are welcome.
2: අදස නීවිත සමාජ නිවේදන මෙතිකින් නිමාවට පත්වේ. මෙම සමාජ නිවේදනවල අන්තර්ගත කරුණු පිළිබඳ වගකීම ඒ සමාජ ආයතන සතුවේ. නියමිත දිනට නොලබන සහ අවශ්‍යතා සපුරාලන්ට අපෝසත් සමාජ නිවේදන සිංහල වැඩසටහන් තුළ ප්‍රචාරය නොවීම පිළිබඳව සිංහල අංශය වගකීම නොලැබේ. සිංහල අංශය වෙතින් ඔබ සංගමයට ලබා දී ඇති CN1 ෆෝරමේ පැහැදිලිවස සිංහල අකුරින් ලියා ස්කෑන් කරන ලද හෝ PDF කරන ලද පිටපතක් එමිනුමක් ලෙස අමුණා බ්‍රහස්පතින්දා රාත්‍රී 7ට පෙර සිංහල com.au යන විද්‍යුත් තැපැල් ලිපිනයට එවන් ලෙස ඉල්ලා සිටිමු. එම නිවේදනයේ ලීන විටදී කළු තින්ත පෑනක් භාවිතා කරන ලෙසද ඉල්ලා සිටිමු. ලිපි ශීර්ෂවල සටහන් කර එවන නිවේදන ප්‍රචාරය නොවන බව කරුණාවෙන් සලකන්න. මේ පිළිබඳව වැඩි විස්තර සඳහා අමතන්න කුමාර දිසානායක 0423-047-024.

ආයුබෝවන්. මේ ත්‍රිත්‍රිපල්ලි සෙට් ගුවන් විදුලියේ සිංහල සේවයයි. ඉරිදා වැඩසටහන් තුලින් සතියේ සිංහල පුවත් සංස්කරණය කර ඉදිරිපත් කරන මම උදිතා කාලිංග මුදලි. ප්‍රථමයෙන් සිරස්තල. කුරුණෑගලට සහ යාපනයට ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළම ලකුණු. වේලි කාලගුණයේ හේතුවෙන් සිදු වූ වගාහානි සඳහා වන්දි ගෙවීම ආරම්භයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක්. පිල්ගස්ටින් එන්නත නැතුව පිළිකා රෝගීන්ට කීමෝ තෙරපි නවති. නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට. හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට වසර 7ක සිර දඬුවමක්. ජොන්ස්ටන් ප්‍රනාන්දුට ඇප. සිහින දෙව්දුව තනිකර සුපුන් සඳ බැසයයි. එංගලන්ත සංචාරයේ විස්සයි විස්ස නායකත්වයේ චරිත් අසලංකට. දැන් පුවත් සවිස්තරව. කුරුණෑගලට සහ යාපනයට ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළම ලකුණු. 2026 පහශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල දෙවෙනිදා නිකුත් කරනු අතර මෙවර සිංහල මාධ්‍ය ඉහළම ලකුණු වන 193 වාර්තා කිරීමට කුරුණෑගල දිස්ත්‍රික්කයේ සිසුවෙකු සහ දෙමළ මාධ්‍යයෙන් ඉහළම ලකුණු 188ක් ලබා ගනිමින් යාපනයේ දිස්ත්‍රික්කයේ සිසුවෙකු ප්‍රථම ස්ථානයේ දිනාගෙන තිබේ. මූලික දිස්ත්‍රික් කඩයිම් ලකුණ 139ක් ලෙස තීරණය වී ඇත. සිසුන් 56,000කට ආසන්න පිරිසක් මෙවර කඩයිම් ලකුණ ඉක්මවා සමත් වී ඇත. වේලි කාලගුණයේ හේතුවෙන් සිදු වූ වගාහානි සඳහා වන්දි ගෙවීම ආරම්භයි. වේලි කාලගුණික තත්ත්වයේ හේතුවෙන් වගාහානි සිදු වූ දිස්ත්‍රික්ක රැසක වගාබිම් සඳහා වන්දි ගෙවීම 4 වෙනිදා සිට ආරම්භ කළ බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. ඒ අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විපතටපත් ගොවීන් සඳහා රක්ෂණ වන්දි මුදල් අදාළ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු සරසා ඇති අතර අනිකුත් දිස්ත්‍රික්කයන්හි සියලුම ගොවීන් හට එළඹෙන 15 වෙනිදා දිනට පෙර වගාහානි වන්දි ගෙවීමට කටයුතු යොදා තිබේ. වේලි කාලගුණික තත්ත්වයේ හේතුවෙන් හම්බන්තොට, අම්පාර, පුත්තලම, අනුරාධපුරය, පොළොන්නරුව සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල වී බඩඉරිඟු ඇතුළු අනිකුත් වගාවන්ට හානි සිදු වී තිබේ. මෙහිදී හානියට පත් වී බඩඉරිඟු ලොකුලූණු අර්තාපල්, සෝයා සහ මිරිස් යන භෝගහයක් සඳහා හෙක්ටයාරයක් සඳහා රුපියල් 100,000ක මුදලක් ලෙස උපරිමාක්කර 5ක් සඳහා වන්දි මුදල් ලබා දීම සිදු කරන බවද එම මණ්ඩලයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක්. එළමෙන සැප්තැම්බර් 7 වෙනිදා ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වෙනි සැසිවාරය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත වාර්තා මගින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් ඕල්කර් ටර්ක් පෙන්වා දෙන්නේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ අත්නෝමතික අත්අඩංගුවට ගැනීම සහ චෝදනා ගොනු කිරීමකින් තොරව දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීම සිදු කිරීම හේතුවෙන් එම පනත සඳහා අත්හිටුවීමේ කාල සීමාවක් පනවා ඒ ඉක්මනින් අහෝසි කර නව නීතියක් ප්‍රතිෂ්ඨාපනය කරන ලෙසය. 2025 වසර තුලදී එලෙස අත්අඩංගුවේ හෝ රඳවා තබා ගැනීමේදී සිදු වූ මරණ 18ක් සහ 2026 අප්‍රේල් මාසයේ වන විට එවැනි සිද්ධීන් 3ක් මෙන්ම 2025 වසරේදී වද හිංසා පැමිණවීම සහ අමානුෂික ලෙස සැලකීම පිළිබඳ සිද්ධීන් 602ක් සහ 2026 අප්‍රේල් මාසයේ වන විට එවැනි සිද්ධීන් 138ක්ද වාර්තා වී ඇති බව සඳහන්. මෙම වාර්තාවේ සඳහන් පරිදි වත්මන් රජයේ බලයට පත් වූයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය, ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත අහෝසි කිරීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සහ වගවීම වැනි විශාල වෙනස්කම් සිදු කිරීමේ පොරොන්දුව මත බව සිහිපත් කර තිබේ. ෆිල්ගස්ටින් එන්නත නැතුව පිළිකා රෝගීන්ට කීමෝතෙරපි නවතී. මහරගම අපේක්ෂා රෝහල ඇතුළු පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහල්වල මේ වන විට ෆිල්ගස්ටින් එන්නත නොමැතිවීම හේතුවෙන් කීමෝතෙරපි ප්‍රතිකාරය නතර කිරීමට සිදුව ඇතැයි පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු පවසති. ගෙන්වා තිබූ ෆිල්ගස්ටින් එන්නත් 160,000ක අඩංගු බහාලුමේ ලේබල
අලවා තිබුණත් සිරින්ජර්වල ලේබලේ නොතිබීම නිසා ඒවා රෝහල් වෙත නිකුත් නොකිරීමට වෛද්‍ය සැපයුම් අංශය තීරණය කර ඇත. එන්නත් ලබා දීමට සුදුසුකම් ලැබූ අදාළ සමාගම අලුතින් එම එන්නත් මිලදීගෙන ඒම සඳහා සති තුනක කාලයක් ගතවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයට ලිඛිතව දැනුම් දී තිබේ. නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සභාව විසින් 4 වෙනිදා අත්අඩංගුවටගත් ශ්‍රී ලංකා පුදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂව සැප්තැම්බර් 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණයේ නියෝග කර ඇත. 2013 වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාබස් A330 ගුවන් යානා 6ක් සහ A350 ගුවන් යානා 8ක් මිලදී ගැනීමේ ගනුදෙනු සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව පැහැ කීපයක් ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව ඒ මහතා අත්අඩංගුවට ගත් බව වාර්තා වේ. හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට වසර 7ක සිර දඬුවමක්. අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ දූෂණ චෝදනාව යටතේ වරදකරු කිරුණු හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට කොළඹ මහාධිකරණයේ විසින් වසර 7ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කරන ලදී. මීට අමතරව රුපියල් 1,02,000 දඩයක්ද ගෙවන ලෙස මහාධිකරණ විනිසුරවරයා නියෝග කර තිබුණි. 2014 වසරේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයිදින පෙළපාලියට සහභාගී වූ දේශපාලන ආධාරකරුවන්ට ආහාර ලබා දීම සඳහා රාජ්‍ය සමාගමක් වන ශ්‍රී ලංකන් කේටරින් සමාගමේ ගිණුමින් අදාළ සංග්‍රහ කටයුතු සඳහා මාරවිලපීටි පෞද්ගලික කේටර්ස් ආයතනයකට රුපියල් 3,30,000ක මුදලක් ගෙවීමක් සම්බන්ධයෙන් එවකට සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණයේ හමුවේ අධිචෝදනා ගොනු කර තිබුණි. ජොන්ස්ටන් ප්‍රනාන්දුට ඇප. මහින්ද රාජපක්ෂ රඟහල සඳහා පිටු ලබා ගැනීමේදී සිදු වූවායයි කියන සිදුවීමක් මූලික කරගෙන ප්‍රකාශයක් ලබා දීම සඳහා 4 වෙනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණි අවස්ථාවේදී ඔහු අත්අඩංගුවටගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අප ලබා ඇති බව වාර්තා වේ. සිහින දෙව්දුව තනිකර සුපුන් සඳබැසියයි. 2020 වසරේ අගභාගයේදී දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බව හඳුනාගෙන සිටි 64 වෙනි වියේ පසු ප්‍රවීණ ගායන හා රංගන ශිල්පියෙකු වූ ප්‍රියංකර පෙරේරා මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී 1 වෙනිදා අභාව ප්‍රාප්ත වී තිබේ. ප්‍රවීණ ගායන ශිල්පී J.A. මිල්ටන් පෙරේරා මහතාගේ වැඩිමහල් පුත්‍රයා වූ ඒ මහතා 80 හා 90 දශකවල සංගීත ශාස්ත්‍රයේ ජනප්‍රිය ගායන ශිල්පියෙකු ලෙස ප්‍රේක්ෂක හා ශ්‍රාවක ආදරය දිනාගෙන සිටියේය. ගායන ශාස්ත්‍රයට අමතරව රංගන ශිල්පියෙකු ලෙසද සිය දායකත්වයේ ලබා දුන් ඔහු චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රසකට රංගනයෙන් එක් විය. 1980 දශකයේ මැද භාගයේදී රංගන ශාස්ත්‍රයට පිවිසි ඔහු සිංහල චිත්‍රපට 25කට අධික ප්‍රමාණයකට සහ ටෙලිනාට්‍ය රසකට රංගනයෙන් දායක වී තිබේ. මදුරි, සුරංගනා, සීතල ගිනි කඳු, නින්ජා, ශ්‍රී ලංකා, අරලියමල්, දුර්ගා, ලඳුනි ඔබ දෙවගණකි, දෙවියනේ සත්‍ය සුරකින්න සහ පිස්සු ඩබල් වැනි නිර්මාණ රසක විවිධ චරිත නිරූපණය කරමින් ඔහු සිය රංගන ප්‍රතිභාව විදහා දැක්විය. ඒ මහතා ප්‍රවීණ සහ ජනප්‍රිය රංගන ශිල්පිනියක වන දිල්හානි ඒකනායක මහත්මියගේ ආදරණීය ස්වාමි පුරුෂයා වන අතර සංගීත ශාස්ත්‍රයේ නියැලී සිටින දිල්මින් පෙරේරාගේ ආදරණීය පියාද වේ. එංගලන්ත සංචාරයේ 20x20 නායකත්වයට චරිත් අර්සලංකට. එංගලන්ත සංචාරයට සහභාගී වෙන ශ්‍රී ලංකා පිළ 5 වෙනිදා එංගලන්තයේ බලා පිටත් වූ අතර එහිදී 20x20 තරඟ 3ක් සහ 1 දින තරඟ 3ක් ක්‍රීඩා කරනු ඇත. උසල් මෙන්ඩිස්ගේ ආබාධයක් හේතුවෙන් එංගලන්තයේ සමග පැවැත්වෙන 20x20 ක්‍රිකට් තරඟාවලිය අහිමි වී ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංක වෙත පවරා ඇත. ඉටපු නායක දසුන් ශානක වසර 2කට පසු යලි 1 දින සංචිතයට කැඳවා සිටින අතර ඔහුට 20x20 කණ්ඩායමේ සුපුරුදු ස්ථානයද ලබා දී තිබේ.
අදට නියමිත සිංහල පුවත් එපමණයි. පුවත් සම්පාදනය අන්තර්ජාලයේ පුවත් ඇසුරිනි. ඔබ සැමට සුවදායක සතියක්. ආයුබෝවන්.

ප්‍රියංකර පෙරේරා කියලා කිව්වහම ඔහු සංගීතඥයෙක්, ගායකයෙක්, නළුවෙක්, ඒ වගේම හදවත හොඳ මිනිසෙක්. ජී මිල්ටන් පෙරේරා මහතාගේ ආදරණීය ජ්‍යෙෂ්ඨ පුතුණුවන් වූ එතුමා පසුගියදා දිවිසැරිය නිම කර මෙලවින් සමුගෙන ගියා. ඉතින් ඔහුගේ හඬින් ගැයුණු මේ ගීතය ඒ සිහිපත් කිරීම සඳහා අපි තෝරා ගත්තා.

0: සබඳතා තියෙන තවත් රාජ්‍යයක්. එහි වැසෙන බොහෝ දෙනෙක් බෞද්ධයන්. බලන්නවා පසුගිය දිනවල අයිස් කඳු කඩා වැටීම හේතුවෙන් දරුණු ගම් වතුරක් ඇති වෙලා ඒ ගම් වතුර තුලින් දහස් ගානක ජනතාවගේ ජීවිත නැති වුණා. දසදහස් ගානක ජනතාවගේ උන්නිටිතැන් අහිමි වුණා. ඒ වගේම මේ වන විට අතිවිශාල සංඛ්‍යාවක් අතුරුදහන් වෙලත් ඉන්නවා තාම සොයා ගන්නට බැරුව. නේපාලය වගේ කුඩා රටකට මෙවැනි විපතක් සිදු වුණාම ඒ සිදුවීම දරා ගන්නට බෑ. එවැනි සිදුවීමක් සිදුවන විට රටකට දරා ගන්නට ඇති හැකියාවක් නැහැ. ඒ නිසා මේ මොහොත වෙන විට ලෝකේ නොයෙක් රටවල් වලින් නේපාලයට ආධාර උපකාර කරනවා. ඒ නැති වුණ අය සොයා ගන්නට, ඒ වගේම සෞඛ්‍ය ආධාර, ජීවත් වීම සඳහා ආහාරපාන, ඉඳුම් පිටුම් වගේ දේවල් වලින්. ඉතින් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික ජනතාව වශයෙන් මෙල්බන් සිටින අපිත් මොනවහරි කළ යුතුයි කියන තැනට ජනතාව පත් වෙලා තිබ්බා. ඒ පිළිබඳ සාකච්ඡා තිබුණා. මේ සම්බන්ධයෙන් යුරෝප් දහම් නිකේතන අධිපති අතිගෞරවනීය පූජ්‍ය කෝටි සන්ත්‍රිංදී නායක ස්වාමීන් වහන්සේ නායකත්වය ගැන කටයුතු කිරීම සඳහා මේ මොහොතේ ඉදිරිපත් වෙලා තිනවා. උන්වහන්සේ ශ්‍රී ලංකාවේ වෙනින් වෙන තැනක වුණත් යම්කිසි අභාග්‍ය සම්පන්න සිදුවීමක් වුණාම මූලිකත්වය ගැන කටයුතු කරනවා, එහි නායකත්වය දරනවා. ඉතින් අපි අද සූදානම් වෙනවා මේ නේපාලයේ සිදුණු දරුණු ගම් වතුර සමග සිදුණු හානිය වෙනුවෙන් අපි කුමක් කළ යුතුද, කුමක්ද කළ හැක්කේ කියන පිළිබඳව ඔබ දැනුවත් කරන්නට උන්වහන්සේ මේ සමග සූදානම් වෙමින් සිටිනවා. ඒකම නේපාලයේ විහාරස්ථානයක වැඩ සිටින නේපාලයේ මහානාම ස්වාමීන් වහන්සේත් අපි දුරකථන ඔස්සේ සම්බන්ධ කරගන්නවා. මේ අවස්ථාව වන විට ඒ ප්‍රදේශයේ ඇති තත්ත්වය සහ ඒ ජනතාවට මූලික වශයෙන් අවශ්‍ය වන්නේ මොනවද කියන එක දැනගන්නටත්, එම කටයුතු වලදී උන්වහන්සේ දරන දායකත්වය පිළිබඳවත් දැනගන්න. එනිසා අපි ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා කෝට්ටේ සන්ත්‍රිංදී නායක ස්වාමීන් වහන්සේ, නේපාලයේ මහානාම ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි අවසරයි ස්වාමීන් වහන්සේ. අපි මුලින්ම යුරෝප් දහම් නිකේතන අධිපති අතිගෞරවනීය කෝට්ටේ සන්ත්‍රිංදී නායක ස්වාමීන් වහන්සේ වෙතට යොමු වෙන්නේ. ස්වාමීන් වහන්සේ අපි සාකච්ඡාව ආරම්භ කරමු.
1: මිල්ෆෙඩ් මහතා, මුලින්ම මම මතක් කරන්න ඕනේ මේ දැන් මේ හැඳින්වීම කළ අපේ මහානාම හාමුදුරුවෝ දැන් අවුරුදු 6-7කට කලින් අපේ පන්සලේ වසර දෙකක් නැවතිලා හිටියා. අපිත් එක්ක ආගමික කටයුතු කළා. හුඟක් ඇත්තන්ට අපේ මහානාම හාමුදුරු උරු පුරුදුයි. ඉතින් මේ වේශනේ වෙච්ච ගාම මම උන්වහන්සේට කතා කළා. කතා කළා අපේ මොනහරි කරන්න පුළුවන්ද කියලා. අහපු වෙලාවේ තමයි උන්වහන්සේ මට කිව්වේ පුළුවන් නම් පුළුවන් උදව්වක් කරන්න මේ වෙලාවේදී මිනිස්සු අසරණ වෙලා ඉන්නේ කියලා. අනිත් කාරණේ තමයි නේපාලය කියලා කියන්නේ බෞද්ධ අපට ඉතාම වටින රටක්. හේතුව තමයි නේපාලයේ තමයි ලුම්බිනිය තියෙන්නේ. ලුම්බිනිය තමයි අපේ සිද්ධාර්ථ කුමාරයා උත්පත්ති ලැබුවේ. ලුම්බිනි ශාලවනේ කියලා කියපහම අපි දන්නවනේ. එනිසා නේපාලයේ බෞද්ධ රටක් 100%ක් නැති වුණාට ඒ නිසා අපිට බෞද්ධ හැටියට අපිට යම් යුතුකමක් තියෙනවා. අපේ සහෝදර ජනතාව කරදරයට විපතටපත් වෙච්ච වෙලාවේදී අපිට පුළුවන් සහයෝගයක් ලබා දෙන්න. මොකද අපේ රටේ පහුගිය කාලේ අර ඉක්වා සුලිකුනාටු ආපේලාවේ මම දන්නවා අපේ ශ්‍රී ලාංකිකයෝ විහෙර විහාරස්ථානවල ඒ වගේම සමිත සංවිධාන පුද්ගලිකව සෑහෙන උදව් උපකාර කළා ඒ මනුස්සත්වයට. එසා මේ වෙලාවේදී මම කල්පනා කරුවා මහානාම හඳුරෝ කරපු ඉල්ලීමත් එක්කලා පුළුවන් නම් අපේ මේ ශ්‍රී ලාංකික බෞද්ධ පමණක් නෙවෙයි මෙඩ සවන් දෙන ඕනම කෙනෙකුට මේ සඳහා සහයෝගයක් ලබා දෙන්න. ඉතින් අපේ මහත්තයෝ මූලික වශයෙන් මම හිතුවේ මම හාමුදුරුවෝත් එක්ක කතා කරපල අපිට ද්‍රව්‍ය අරින්න විදිහක් නැහැ. මොකද නේපාලයට ඕක ගිහිල්ලා කොච්චර කල් යනවද කියන එක දන්නෙත් නැහැ. මොකද ප්‍රවාහන පහසුකම් හරි අමාරුයි. මම කීප සැරයක් නේපාලයට ගිහිල්ලා තියෙනවා. ඒ ගිහිල්ලා තියෙන නිසා මම දන්නවා කොච්චර අපහසුෙන්ද ගොඩබිම් වුණත් ඔය නේපාලයට යන්නේ කියන එක. ඒ නිසා මූලික වශයෙන් ඒ අවශ්‍ය කරන යටිතල පහසුකම් ඒ ඇත්තන්ට කෑම බීම ටික, ඇඳුම් පැළඳුම් ටික, බේත්හේ ටික, ඊළඟට සෞඛ්‍ය සම්පන්න මොන හරි තව දේවල් තියෙනවා නම් ඒවා, යටත් පිරිසෙන් ඉන්න චූටි තැනක්වත් හදාගන්න ඒ ඇත්තන්ට අපිට උදව්වක් උපකාරයක් කරන්න පුළුවන් නම් ඔක්කොටම නෙමෙයි යම් පමණකට හරි මං හිතනවා මනුෂ්‍යත්වයේ නාමයෙන් අපේ දෑත් දිගු කිරීමක් තමයි මේ

0: වෙලාවේදී අපි සිද්ධ කරන්න උනේ මහානාම හඳුරුත්කම කතා කරපු වෙලාවේදී කිව්වේ අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට ගන්න ආධාර වශයෙන් මූල්‍යමය වශයෙන් මොනහරි උදව්වක් උපකාරයක් කරන්න පුළුවන් නම් ඒක වටිනවා කියන එක තමයි අපේ මහත්තු මේ වෙලාවේදී උන්වහන්සේගේ ඉල්ලීම මම මේ අපේ ශ්‍රී ලාංකික ප්‍රජාවට යොමු කරන කාරණේ සම්බන්ධව.
1: ඇත්තටම ශ්‍රී ලාංකීය ජනතාව කුවහම සිංහල බෞද්ධ සිංහල කතෝලික ශ්‍රී ලාංකික මුස්ලිම් ඔය සියලු දෙනාම එකට එකතු වෙනවා බොහොම ඉක්මනින් හිත් උණු වෙනවා මේ වගේ වේශනයක් වුණාම. නේපාලය වගේ රටවලුත් ශ්‍රී ලංකාවට උදව් උපකාර කරලා තියෙනවා. ඒ වගේම දැන් අපිත් සමග මේ කතා කරන නේපාලයේ මහානාම ස්වාමීන් වහන්සේ සිංහල කතා කළාට හොඳට උන්වහන්සේත් නේපාලයේ උපත ලැබපු නේපාල ජාතික ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඉතින් උන්වහන්සේ මෙල්බන් නුවර ඉඳලා මෙල්බන් නුවර ආගමික වතාවත් වලට යුරෝප් පන්සල ඉඳලා අපිට උදව් කරපු අපිට මග කියා දුන්නු ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඉතින් අපේ යුතුකමක් තියෙනවා යම් කිසි කෙනෙක් කොයි හරි අමාරු වෙලාවක සීරුවකට පත් වෙලා ඉන්නවා නම් අපි ධාර්මික උපයාසපයා ගත්ත යම් මුදලකින් වස්තුවකින් කොටසක් ලබා දෙන එකයි. ඉතින් අපේ නායක හඳුරෝ කිව්වා වගේ මුදලින් ආධාර කිරීම තමයි වැදගත් වෙන්නේ. මොකද බඩු බාහිරාති අරගෙන නැව් මගින් ඕක ගිහිල්ලා එහෙට යනකොට එහෙට ගිහිල්ලා ඒ අදාළ තැන්වලට යොමු කරන්න ගියාම හරි කරදරයි. ඒක ඉතා විශාල වශයෙන් අද්දුටුවා සුනාමි වෙලාවේදී බඩු ටිකට කරන්න දෙයක් නැතුව ලංකාවට ගිහින් බඩුත් විනාශ කරා. ඒ නිසා අපේ දාබර අසන්නන්ට අපි ආරාධනා කරනවා ඔබ උපයාසපයාගත් මුදලින් යම් කිසි මුදලක් මේ සඳහා පරිත්‍යාග කරන්න කියලා. ඒ සඳහා යුරෝප් දහම් නිකේතනයේ මූලිකත්වය අරගෙන කටයුතු කරලා තියෙනවා ගෞතම ස්වාමීන් වහන්සේ සමග දායක සභාවතුළු කණ්ඩායම. ඉතින් අපිට ඒක ලොකු හයියක් වටිනා පූර්වාදර්ශයක්. අපි ඔබට ආරාධනා කරනවා යම් කිසි මුදලක් පරිත්‍යාග කරනවා නම් කෝට්ටේ සන්තින්ති නායක ස්වාමීන් වහන්සේගේ පන්සලට කතා කරලා ඒ මුදල ලබා දෙන්න කියලා. අපේ නේපාලයේ මහානාම ස්වාමීන් වහන්සේ අපිත් සමග දුරකථනයට සම්බන්ධ වෙනවා. ඉතින් අපි මේ සම්බන්ධයෙන් විස්තර දැනගන්න සඳහා අපි ගෞරවයෙන් ආරාධනා කරනවා නේපාලයේ මහානාම ස්වාමීන් වහන්සේට. මේ සිදුවෙච්ච සිදුවීම තුළින් අද මේ මොහොත වෙනකොට රටේ ඇතිලා තියෙන තත්ත්වය සහ ජනතාවගේ ජන ජීවිතය සහ වෙච්ච හානිය පිළිබඳව අපි දැනුවත් කරමු.
2: අවසරයි නායක හඳුනි. වැඩසටහනට මාව එකතු කරගත්තට අපේ මහත්තයාට ගොඩාක් ස්තුති. අපි මෙහි නේපාලයේ ඔගස්තු මං ඉතන 26 මේ අර ටිකක් ඩේට් එක වෙනස් ඉඳන් මට ටිකක් කන්වර්ට් කරගන්න අමාරු 26 වෙන්න ඕනේ. එදා තමයි මේ රස්වා කියන පළාතේ නායම ඒ කියන්නේ ගංගා වතුර සිද්ධ වුණේ. ඒක සිද්ධ වුණේ මහත්තයෝ මේ හිම කඳු කඩන් වැටිලා. ඉතින් ඒක කඩන් වැටිච්ච හින්දා ලොකු භූමිකම්පාවකුත් ඇවිල්ලා තියෙනවා. රෙක්ටර් 5 ගානක භූමිකම්පාවකුත් ඇවිල්ලා තියෙනවා. ගොඩක් උසින් ඒ කියන්නේ මීටර් 5000ක් දේශීය උස හිමාලයක හිමකඳු කඩන් වැටිච්ච හින්දා තමයි ওই භූමිකම්පාව ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒකින් ගංගාව බ්ලොක් වෙලා ඊට පස්සේ වතුර එකතු වුණායින් පස්සේ ආයේ වැවක් වගේ හැදිච්ච ඩැම් වගේ හැදිච්ච එක පිපුරු නැයින් පස්සේ තමයි මේ ගම් ලොකු ගංගවතුර ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක උදේ වරුවේ තමයි 9 ගානට තමයි ඒක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒකින් ගොඩාක් ලොකු විනාශයක් වෙලා තිනෝ. දැනට මිනිස්සු 1000 වගේ මැරිලා කියලා ඒගොල්ලන්ගේ මිනිහෙම හම්බෙලා තිනවා. ඒ වගේම දැනට හොයාගන්න බැරුව 4000 ගානක් ඒ වගේ ගානක් හොයාගන්න තවමත් බැරි වෙලා තියෙනවා. ඊට පස්සේ දැන් ওই මිනිසුන් හිටපු අංගා නගරේම ඒ පැතිවල තිබිච්ච ওই ගංග දෙපැත්තේ තිබිච්ච ගම් ඒ ඔක්කොම ගහගෙන ගිහලා තිනවා. ඉතින් ඒක තමයි දැනට කියන්න තින්නේ. ඉතින් ওই මේ ගංගවතුර ඇවිත් ඉඳලා ලොකු විපත්තියක් නේපාලෙට සිද්ධ වුණා. ඉතින් ඒ අතර අපේ පරණ පන්සලක් අවුරුදු මං හිතන්නේ 60ක් 70ක් වගේ පරණ පන්සලකුත් ගහගෙන ගිහිල්ලා තිනවා. ගංගා ආයිනෙමේ තිබුණේ ඒක ත්‍රිසුළු හරි තමයි තිබුණේ. ඒකත් ගහගෙන ගිහිල්ලා තිනවා. ඉතින් දැනට මිනිස්සු බොහොම අමාරුවෙන් තමයි ඉන්නේ. ඒ පළාතවල ලයිට් නැහැ. ඒ පැතිවල තිබිච්ච හයිඩ්‍රෝ පවර් 12ක් 15ක් අතරක තිබිලා තිනවා. එවයින් ගොඩ හරියක්ම විනාශ වෙලා ඉතුරු වෙච්ච ඒවයින් විදුලිය නිපදවන්න බැරි තත්ත්වයක තමයි තියෙන්නේ. ඉතින් මිනිස්සු බොහොම අන්ධකාරය තමයි ඉන්නේ. ඉතින් ඒගොල්ලන්ට දැන් පාරවල එහෙම ඔක්කොම කැඩිච්ච හින්දා ඒ උඩම ඒ ගංගවතුර පටන් ගත්ත පළාත් වල යන්න අමාරුයි. හෙලිකොප්ටර් වලින් තමයි ගොඩක් වෙලාවට ඔය කෑම එහෙම අරගෙන යන්නේ දැනට. අනිත් පළාත් වල නම් ටිකක් මිනිස්සු ආධාර කරන හින්දා ටිකක් හොඳයි. ඒ වුණාට ගොඩක් මිනිස්සුන්ට අමාරු නැති හින්දා.
1: දැන් මේ කෝටි නායක හඳුරු වෙතට යොමු වෙන්නට. සවිනාස එහෙමනම් අපි සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංකයක් සම්බන්ධ විස්තර කොහොමද ඔබ වහන්සේගේ අරසය සම්බන්ධ කරගන්නේ විස්තර ලබා දෙන්න.
0: ඔව් මට ඕමනා නම් දැනට මොකද අර තිත්වා සුලිකුණාටුව ඇති වෙච්ච වෙලාවේදී අපේ පන්සලෙන් මම මුල් වෙලා අපි පොඩි අරමුදලක් පිටිව්වා බැංකු ගිණුමක් විවෘත කරලා ඒ ලැබිච්ච මුදල් අපි ඒ අවස්ථාවන් අනුව ඒ විහාරස්ථානවලට ලබා දුන්නා. මොකද විහාරස්ථානත් විශාල වශයෙන් විනාශයට පත් වුණා. පුළුවන් ආධාර ඒ ලැබිච්ච ඒවා ඒ විහාරස්ථානවලට යොමු කෙරුවා. පුළුවන් ආකාරයෙන් ඒ කටයුතු සිද්ධ කරන්න කියලා. ඒ අපේ විවෘත කරපු ගිණුම අපිට තාම තියෙනවා. අපි ඒක අයින් කරේ නැහැ. මොකද මේ වගේ හදිසි වෙලාවන් වලදී අපිට මේක ප්‍රයෝජනෙට ගන්න පුළුවන් වෙයි කියලා හිතපු නිසා. ඉතින් ඌමනානම් මට ඒ ගිණුම අංකය කාට හරි ලබා දෙන්න පුළුවන්. මට පුද්ගලිකව කතා කළොත් අපේ දුරකථන අංකය 9-3-3-48-48 9-3-3-48-48 අපේ පන්සලේ දුරකථන අංකය. ඒ දුරකථන අංකයට කතා කළොත් මට මේ බැංකු ගිණුම විස්තර ඔබට ලබා දෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඔබ යම් මුදලක් ඩොලර් එකක් හෝ ඒ සඳහා පරිත්‍යාග කරනවා නම් කරුණාකරලා ඔබ ඒ ගිණුමට බැර කරන වෙලාවේදී රෙෆරන්ස් හැටියට දාන්න නේපාල් ෆ්ලඩ් රිලීෆ් කියලා. නේපාලයේ ගංවතුර ආධාර වලට මේක ඉන්නේ. එතකොට අපි දන්නවා මේ එවලා තියෙන මුදල මේකටයි එවලා තියෙන්නේ කියලා. ඉතින් අපිට ඒවා සුදුසු විදිහට මහානාම හඳුරන්ට අපිට යවන්න පුළුවන් කමක් තිබෙනවා. මහානාම හඳුරු අපිව දැනුවත් කරපු ආකාරයට. ඉන් අනතුරුව මාසෙකට පස්සේ අපි නැවත ඒ නම් ලිස්ට් එක ඔබේ ගුවන් විදුලි මාර්ගයෙන් අපේ ට්‍රේඩ් පොලිසි ගුවන් විදුලි මාර්ගයෙන් අසන්නන්ට ලැබෙන්න සලස්සනවා. මේ අය අපට මේ සඳහා ආධාර කරලා තියෙනවායි කියලා. මොකද මේ හැම මුදලක්ම විනිවිද භාවයෙන් අපි කරන්නේ. ඒ ලැබෙන හැම සතියක්ම එකතු වුණාට පස්සේ සුමාන දෙහිකට විතර පස්සේ නැවත මහානාම හඳුරන්ට අපි ලැබෙන්න සලස්සනවා. මහානාම හඳුරුත් අපිට ඒ සඳහා ලිපියක් යොමු කරයි. ලැබිච්ච මුදල් සංඛ්‍යාව මෙච්චරයි, අපි ආපු මුදල් ප්‍රමාණය මෙච්චරයි කියලා. ඉතින් ඒ නිසා මම අපේ සහෝද අපේ ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මනුෂ්‍යත්වය තමන්ගේ දෑත් දික්කු කරන්නට සුදුසු අවස්ථාවක්, විශේෂයෙන් බෞද්ධ රටක්, සිද්ධාර්ථ කුමාරයෝ උත්පත්ති ලැබිච්ච ලුම්බිනියේ තියෙන රට නේපාලේ. ඉතින් කරදරේට විපතට වැටිච්ච වෙලාවේදී ඔබට පුළුවන් සහයෝගයක්, පුළුවන් ආධාරයක් ඇත්තන්ට පිරිනමන්ට කියන එක ඉතාම කරුණාවෙන් ඔබ හැම දෙනාටම සිහිපත් කරන්නට මා මේ වෙලාවේ අවස්ථාව කරගන්නවා. අපිට මේ අවස්ථාව ලබා දුන්නට ත්‍රිත්‍රිපලි සෙට් ගුවන් විදුලි අපේ සිරිවර්ධන මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයටත් සම්බන්ධ වෙච්ච අපේ මහානාම හඳුරන්ටත් මම ස්තුතිවන්ත වෙනවා. අපේ වෙබ්සයිට් එක dahamnikitene.org.au. මම හෙට ඒ වෙබ්සයිට් එකට ඒ බැංකු විස්තර මම දම්මන්නම් දාලා යටින් ලියන්න අවශ්‍ය තොරතුරු ඕන කෙනෙකුට. එතකොට වෙබ්සයිට් එකට ගිහලා ඒක බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් පන්සලට කතා කරලා ඒ විස්තර ලබා ගන්න පුළුවන්.
1: හරි, අවසාන වශයෙන් මම කැමති අපේ නේපාලේ මහානාම ස්වාමීන් වහන්සේට තවත් යමක් කියන්න නැත්නම් ඒ අවස්ථාව සඳහා ලබා දෙන්නට.
2: අපේ නායක ආන්ද්‍රෝ කිව්වා වගේම මාතිකින් ඕස්ට්‍රේලියාවේ අවුරුදු දෙකක් මංගෙන් දෙකක්වත් වැඩි කාලයක් හිටියා. ඒ සම්බන්ධතාවය මත තමයි අපේ නායක හඳුරු මාව මතක් කරලා කෝල් කරලා මනාද කරන්න පුළුවන් කියලා උන්වහන්සේ මගෙන් ඇව්වේ. ඉතින් මේ වෙලාවේ මට කියන්නට තියෙන්නේ අපි ඒ පළාත්වල වැඩි විස්තර ඔක්කොම අපි හොය හොය ඉන්නවා. අපි මේ සඳදාත් ආධාර ටිකක් එකතු කරගෙන පරිගෙන ගිහිල්ලා බෙදන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ඒ පළාත්වල හොයලා බලපු විදියට ඉතින් මිනිස්සුන්ට ගොඩක් අමාරුයි. ඊ පෙර තමන් වීඩියෝ එකක් දැක්ක මිනිස්සෙක් කියනවා ඒ මිනිස්සයාට ප්‍රෙෂර් එක බෙහෙත් බොන්න විදියක් නැතුව එයාට හම්බෙච්ච නූඩල්ස් ටික විකුණලා ඒකින් හම්බෙච්ච සල්ලි වලින් තමයි එයා බෙහෙත් අරගෙන බීබී ඉන්නේ. ඉතින් ඒකින් පේනවා මිනිසුන්ට බොහොම අමාරුයි, කියන්නේ බෙහෙත් එහෙම හොයාගන්න අමාරුයි. ඉතින් ඒක නිසා අපිට අමුල්‍ය වශයෙන් කිසියම් සහයෝගයක් ලැබුණොත් අපිට පුළුවන් ඒ පළාතවලට ගිහිල්ලා ඒ පැත්තේ ඉන්න රජෙත් එක්ක සම්බන්ධ වෙලා ඒගොල්ලන්ට අවශ්‍ය කරන්නේ මොනවද ඒ අනුව අපිට බෙදලා දෙන්න පුළුවන්. මම නේපාලේ ඔල් නේපාල් බික්වෙස් ඇසෝසියේෂන් එකේ මෙම්බර් හැටියට වැඩ කරනවා. ඊට පස්සේ ආධාර බෙදන කොමිටියේ සමාජික හැටියට මම වැඩ කරනවා. ඉතින් ඒ නිසා මට එහෙන් කියක් හරි ආධාර මුදල් හම්බුනොත් ඒක මට හරියට ඒක පාවිච්චි කරලා මිනිස්සුන් අතරට බෙදලා දෙන්න පුළුවන්. පුළුවන්. ඉතින් එහෙම කරන්න පුළුවන්. ඉතින් මේ අපේ පින්නතුන්ටත් ගොඩක් පින් සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ අවස්ථාවේ අපි උදව්වක් කරනවා නම් ඉතින් ඒක ලොකු උදව්වක් හැටියට ඉතින් අපි සලකනවා. ඉතින් ඒක නිසා පුළුවන් විදියට අපිට උදව් කරන්න කියලා මේ අවස්ථාවේදී ඉල්ලීමක් කරන්න කැමති. ඒ වගේම අපේ නායක හඳුරන්ට ඉතින් මාව මතක් වෙලා මා විතරක් නෙමෙයි නේපාලේ ඉන්න හැමෝම මතක් වෙලා හඳුරු උදව් කරන්න තමයි මේ වගේ ලොකු වැඩසටහන යොදාගත්තේ. ඉතින් ඒක නිසා උන්වහන්සේටත් ගොඩාක් ස්තුති වන්ත වෙනවා. ඒ වගේම අපේ මේ FM විදුලි මහත්මයාටත් ස්තුතිවන්ත වෙනවා.
1: හොඳයි. තාපර අසන්නනි, ඔබ ඔබේ සේවාස්ථානයේ නේපාල ජාතිකයන් සමග සේවය කරන්න ඇති. සමහර මීට පෙර හිටපු සේවාස්ථානයේ නේපාල ජාතිකයන් ඉන්නද? නේපාල ජාතිකයන් සමග අපි ගනුදෙනු කිරීමේදී කොයිතරම් සුහදශීලීව ගනුදෙනු කළාද කියලා අපිට ඒ අයක අපිට අතීත ආවර්ජනය වෙනවා ඇති. ඒ වගේම අපි සිංහල බෞද්ධයෝ විදිහට අපිට පුළුවන් විහාරස්ථානයකින් විහාරස්ථානයකට ගිහිල්ලා බුදුන් වැඳලා අපිට ආගම අදහන්න. නමුත් ආගම අදහනවා විතරක් නෙමෙයි, බෞද්ධයන්ගේ සංකල්පයේ තියෙනවා අනුන්ට උපකාර කිරීම වගේ දේවලුත්. නේපාලේ වගේ රටක අහිංසක මිනිස්සු ජීවිතින් සමුගත්තා. ඒ වගේම දහස් ගාණක් නැති වෙලා තියෙනවා. තවත් කට්ටියක් ඉන්නවා බේත් පෙත්තක් ගන්න සල්ලි නැතුව. අපිට මේ හොඳ වෙලාවක් අපේ හැකියාව අපේ ධාර්මික බව පෙන්වන්නට ඔබට හොඳ හැකියාවක් තියෙනවා. 9333 4648 48 යුරෝප් දහම් නිකේතනයට කතා කරලා ඔබගේ ආධාර මුදල් ලබා දෙන්න අපි ආයෝජනය කිරීමින් මේ සාකච්ඡා මෙතකින් නිමාවටපත් කරනවා. ගරුතර පූජ්‍යපාද කෝට්ටේ සම්තිති නායක ස්වාමීන් වහන්සේට, නේපාලේ මහානාම ස්වාමීන් වහන්සේට අපි නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. අවසරයි ස්වාමීන්
0: වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.
3: තම දුවදරුවන්ගේ අභිවෘද්ධිය උදෙසා පියවරුන්ට නොයෙක් භූමිකාවන්හි නිරත වන්නට සිදු වෙනවා. මෙල්බන් නුවර මේ දිනවල වැඩවාසය කරන පූජ්‍ය කිරඹ සුමංගල හිමියන්ගේ ගීපද සංකල්පනාවක් ගායනා කරන්නේ
4: දැන් වේලාව උදෑසන 9:00. ඔබ මේ සවන් දෙමින් සිටින්නේ 3% ගොන් නිදලිය සිංහලංශයේ ගෙනෙන ඉරිදා සංග්‍රහයටයි.
1: අද අපි ආරාධනා කළා ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකු වශයෙන් කටයුතු කරන ගාමිණී අල්විස් මහතාට අපි ආරාධනා කළා ලංකාවේ මේ දිනවල පැනන ගිය ඇති ගැටලු කීපයක් ගැන කතා කරන්නට. එයින් ප්‍රධානතම ගැටලු වන්නේ මේ 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව. ව්‍යවස්ථා සංශෝධනයක් කියලා කිව්වට මේකේ ආරම්භය වුණේම වෙනත් ආකාරයක විධියේ වැඩක්. ඒ නිසා ජනතාවට සහ රජයට විරුද්ධ පාක්ෂික දේශපාලන පක්ෂවලට සීලු දෙනාටම මේ ගැන සැක සංකා ඇති වුණා. ඉතින් මේ වෙනකොට මෙය ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිලා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අද හෙටම ලැබෙයි කියලා බලාපොරොත්තු ඉන්නවා. අපි ආරම්භ කරමු ශ්‍රේෂ්ඨාධිකරණයේ පසුගියදා සිදු වුණු සිදුවීම් මාලාවෙන් මේ කතාබහ ආරම්භ කරමු.
5: ඔව්, අපේ නීතිය හැටියටම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න එන ඕනෑම වෙලාවක එහි එක පියවරක් තමයි ඒ යෝජනාව ගැන ශ්‍රේෂ්ඨාධිකරණය අභියෝගයට ලක් කරන්නට පුළුවනි. මේ යෝජනාව මම හිතන්නේ ලංකා ඉතිහාසයේ වැඩිම පෙත්සම් ගානකෙන් අභියෝගයට ලක් වුණු අවස්ථාව. එහිදී නීතිඥ සංගමය සහ පෙත්සම් කරුවන් ඉල්ලා හිටියා මුළු විනිසුරුවරුන්ගේ සංඛ්‍යාවේ නම් සාමාන්‍යයෙන් ඉන්න ඕනෑ 1000 දෙනෙක්. නමුත් දැනට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමන්ලා ඉන්නේ 13 දෙනයි. ඒ 13 දෙනාම ඇතුළත් කරලා මේ නඩුව අහන්න කියලා තමයි ඉල්ලීමක් තිබුණේ. කෙසේ වෙතත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරා. කරලා 5 දෙනෙක්ගෙන් විතරක් නඩු අහන්න තීරණය කරා. ප්‍රතික්ෂේප කරපු 5 දෙනාම තමයි ඒ අනුව අර පෙස්සන් ටික ඇහුවේ. ඉන්පසුව නැවත ඉල්ලීමක් කරලා තිබුණා අගමිනිසුරුතුමා සම්බන්ධයෙන්. එතුමා මේකෙන් දෙවරක් ප්‍රතිලාභ ලබනවා වගේ පේන නිසා එතුමාව එතුමට අයින් වෙලා විනායපත් කරන්න කියලා. නමුත් ඒ එක අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ අනුව විනිසුරුතුමාලා 5 දෙනෙක් මේ නඩුව විමසුවා. දවස් 3 කදී අවසන් වුණා. ඊළඟට තියෙන්නේ ඒ ප්‍රතිඵලය නඩු තීන්දුව කතානායකතුමාට ඉදිරිපත් කරන්න. එසේ ඉදිරිපත් කරන්නේ රහසිගතව වෙන කාටවත් ඒක දෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඔබ දන්නවා නඩු තීන්දුවක් අධිකරණයේදී ප්‍රකාශයට පත් කරනවා. නමුත් මේකෙම නෙමෙයි, ජනාධිපතිවරයාටත් කතානායකවරයාටත් එම නියෝගය නියම කරන්නයි තියෙන්නේ. ඒක තමයි දැන් බලන් ඉන්නේ අපි මොකද වෙන්නේ කියලා.
1: හොඳයි, මම මෙතෙන්දි දැක්කා උදේ ගම්මන්පිල ඔහුත් නීතිඥවරේ කිටු පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ කැමැතිවරේ ඔහු අපූරු කතාවක් මාධ්‍යට කියනවා. ජනාධිපතිවරයා ඇතුළු රජය ශ්‍රේෂ්ඨත්වය ජේෂ්ඨත්වය සහ අධ්‍යක්ෂීම් පිළිබඳව කතා කළාට, ඒ අධ්‍යක්ෂීම් වලින් පරිපූර්ණ අයගේ කාලය දීර්ඝ කරන්නට කතා කළාට, ප්‍රීති සූරසේන අග්‍රවිනිශ්චයකාරවරයා රජයට නියම කණිපාරක් ගැහුවා. ජේෂ්ඨයන් සියල්ල ඉවත් කළා. ඒ ඉන්න 13 දෙනාගේ ජූනියර් අය එකතු කළා මේ විනිශ්චය සභාව තේරුවා කියලා.
5: ඇත්තටම ඔය ජේෂ්ඨත්වයේ කතාව ආණ්ඩුව ගෙනාවෙම පක්කඩි වැඩක් විදිහටනේ. ඒක බොරු. මේ සංශෝධනයට කියන්න හේතුවක් ඇත්තටම නැහැ. එහෙම ජේෂ්ඨත්වයේ කතාවත් බොරු. ඕකෙන් නඩු ඉක්මන් වෙන්නේත් නැහැ. ඒක අපි හැමෝම දන්නවා ඒක. ඒ දැනගෙන ඔය බොරුව කියන්නේ වෙන කියන දෙයක් නැති හින්දානේ. ඉතින් ඔය උදයගම්මන්පිල මහත්මයා ඔය පෙන්නන්නේ තව ඔය ඕකම කියලා තියුණා. ඒ හැමෝම පෙන්නන්නේ අර එකක් කියලා තව එකක් කරන එකට තව උදාහරණයක් නේ. ඔය ආණ්ඩුව කියන්නේ ඇත්ත නෙමෙයි කියලා අපි දන්නවා. මේ වගේ අර කිසි ගාණක් නැතුව බොරු කියන ආණ්ඩුව මන් දන්නේ ලංකාවේ මීට කලින් හිටියද කියලා. දේශපාලන පක්ෂ බොරු කියනවා ඡන්ද ගන්න. හැබැයි ගත්තට පස්සේ බලය ලැබුණාට පස්සේ කිසි හිරිකිතයක් නැතුව බොරු කියනවනේ. ඒක උපහාසයට ලක් කිරීමක් තමයි ඔතන තියෙන්නේ මම දකින විදිහට. ජේෂ්ඨත්වයට අනුවම පත් කරන්න ඕන කියලත් නෑ. ඇත්තටම ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුතුමේ

0: කරනේ ජේෂ්ඨතම විනිසුරුවරු දෙන්නේ විශ්‍රාමගිය. ඒ අය උඩට දාන්න තිබුණා. රත්නප්‍රිය ගුරුසිංහ මැතිතුමා විශ්‍රාමගිය ඊයේ. ඊට කලින් තවත් විනිසුරුතුමෙක් විශ්‍රාම ගත්තා. එහෙනම් ඒ අයව ශ්‍රේෂ්ඨාධිකරණයට දාන්න තිබුණානේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනටමත් මම අර කලින් කිව්වා වගේම 4 දිනෙකට ඉඩ තියෙනවා තව. ඉන්නේ 13යි 17කට ඉඩ තියෙනවා. මේ මුළු කතාව ඇතුළෙම ඒක මතක තියාගෙන ඒක පසුබිමේ තියාගෙන ඕනේ අපි කතා කරන්න. ඇයි ඒ 4 පුරවන්නේ නැත්තේ? අභිෂේනාධිකරණේ 4ක් හිස්සලා තියලා රත්නප්‍රිය ගුරුසිංහ මහත්මයා යනකොට 5ක් වුණා. හැබැයි අලුතෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ ලක්මාලි කරුණානායක මැතිනිව දැම්මා. තවත් 4යි. ශේෂාධිකරණේ 4යි අභිෂේනාධිකරණේ 4යි. ශේෂාධිකරණයේ 4 පුරවන්නේම නැහැ. ඒකට හේතුව පිටතින් නුසුදුසු පුද්ගලව 4 දෙනෙක් ගේන්න උවමනාව තියෙනවා. මොකටද? ඒකයි ගැටලුව. මේ පද්ධතිය අකර්මණ්‍ය කරලා තමන්ට හිතවත් අය පිටින් ගෙනල්ලා දාලා සම්පූර්ණයෙන්ම මේක දේශපාලන අතකොලුවක් කරගන්නනේ මේ හදන්නේ. හොඳම උදාහරණේ ඔබ බලන්න පොලිසිය හැමදාම දේශපාලනයට සම්බන්ධ වුණා. දේශපාලන අතපෙවීම් තිබුණානේ. අපි ඒක පිළිගන්න ඕනනේ. නමුත් කවදාද විශ්‍රාමික මිනිසෙක්ව ගෙනල්ලා විශ්‍රාමික පුද්ගලයෙක්ව ගෙනල්ලා DIG තනතුරක් වෙනකන් ගෙනාවේ? එයා මොකද්ද දැන් කරන්නේ? සම්පූර්ණයෙන්ම එයා කරන පරීක්ෂණ අපිට පිළිගන්න පුළුවන්ද? තම තමන්ට ඕනෑමට අනුව මේක මේ ආණ්ඩුවේ අවශ්‍යතා අනුව අතකොලුවක් විදිහට වැඩ කරන්නේ නැද්ද? මේක විශ්වාසය මත නේ දුවන්න ඕනේ මුළු පද්ධතියම. ඒ විශ්වාසය පරීක්ෂණය කරන තැනම නැති වුණාට පස්සේ රටේ නීතිය ගැන තියෙන විශ්වාසය නැති වෙනවානේ. ඒගනේ අපි හිතන්න ඕනේ.
1: හොඳයි, දැන් රජයට මේ අවස්ථාව ඉතා සූක්ෂමව කරගන්න තිබ්බා. ඒ කියන්නේ මේ මන් දකින්න හැටි මේ කටයුත්ත සූක්ෂමව කරගන්න හැකියාව තිබුණා. නමුත් රජයේ තියෙන අකාර්යක්ෂමතාවයේ අදක්ෂතාවයේ නිසා මෙය ඉතාම ඉක්මනින් නාගත කිව්වොත් නිවැරදි. ඒකට හේතුව තමයි මුලින් මේ අය කිව්වේ නෑ මේ අධිකරණ පනත වෙනස් කරනවා. එතකොට ඉහළින්දන් පල්ලෙහාටම තියෙන තත්ත්වය වෙනස් වෙනවා. එතකොට ඒ අලුත් සංශෝධන ගේනවා කියලා මුලින් කිව්වේ මේ ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාධිකරණයේ නිසුරුවරුන්ගේ සේවා කාලය අවුරුදු දෙකකින් දික් කරනවා. ඒක මහානායක හමුදුරුවන්ට කිව්වේ මහානායක හමුදුරුව ප්‍රශ්නට තුළු වුණාට පස්සේ, නීතිඥ සංගමයට කිව්වේ ඒ අය මේකට විරුද්ධතාවය පළ කළාට පස්සේ. එතකොට දැන් සියලුම වෘත්තිකයන් එකට පෙළ ගැහිලා ඉන්නවා. මේ තත්ත්වය මත මේ රජය මේ ප්‍රශ්නෙ ඉතාමත්ම දරුණු ප්‍රහාරයකට ලක් වෙන්න නියමිතයි. මං හරිද?
0: ඔව්, ඇත්තටම ඕක හරි රසවත් කොටසක් තියෙනවා. ඒ තමයි ওই යෝජනාව මුලින්ම ගෙනාවේ පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් විදිහට ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහත්තයා. එයා සිලින්ඩරෙන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව ආපු කෙනෙක්. එයා තමයි ගෙනාවේ මේ ශ්‍රේෂ්ඨාධික එයා ගෙනාවේ ශ්‍රේෂ්ඨාධිකරණේ විනිසුරුවරුන්ගේ කාලය දික් කරන්න ඕනේ අවුරුදු දෙකකින් කියලා. ඒකයි ගෙනාව වෙලාවේ නීතිඥ ප්‍රජාව අතර කතාවක් ආවා. ඕක කරන් ඉන්න එකක්. හැබැයි කරන්නේ තුරේ රාජා විනිසුරුතුමා විශ්‍රාම ගියාට පස්සේ කියලා. ඒක එහෙම වෙන්නේ ඇයි කියන එකද ඔබට තේරෙන්න ඕනේ. ඇයි මොකද්ද ගැටලුව කියලා. රජය ඒ වගේ එකක් ගේනවා. ගේන්නේ එතුමගේ විශ්‍රාම ගියාට පස්සේ කියලා. එතකොට මාර්තු වල එතුමා විශ්‍රාම ගියා. දැන් මේක හදිසි වෙන්නේ ඇයි? ඉන්න අගවිනිසුරුතුමාගේ විශ්‍රාම කාලය පටන් ගන්නවා දෙසැම්බර් පළවෙනිදා. එතකොට දෙසැම්බර් පළවෙනිදායි මාර්තු මාසේ අතර මේක කරගන්න එපා. සූක්ෂමව කරේ නෑ කියන්න බෑ මේක. ඒගොල්ලෝ සූක්ෂමව තමයි කරේ. දැන් හොඳම උදාහරණේ ඔබ බලන්න මේ සංශෝධනය ගැන මුලින්ම කැබිනට් එකට ඉදිරිපත් වෙනවානේ. කැබිනට් එකට ඉදිරිපත් වෙන එකේ පළවෙනි වාක්‍ය තමයි අභියාචනාධිකරණ ප්‍රමාණය ප්‍රාදේශීයව ව්‍යාප්ත කිරීම. ප්‍රාදේශීයව එතනින් පටන් ගන්න. හැබැයි වෙන කොහෙවත් තැනක ඔය රූපවාහිනියේ හෝ පුවත්පත්වල හෝ YouTube වල හෝ සමාජ මාධ්‍යක හෝ කිසි තැනක රජයේ ඇමතිවරු, ජනාධිපතිවරයා, මන්ත්‍රීවරු කියනවද ඔය ප්‍රාදේශීයව අභියාචනාධිකරණය ව්‍යාප්ත කරන කතාව? එක කියන්නේ. මොකද දන්නව ඒක කිව්වහම මොකද්ද මේ කතාව කියලා පැතිරිලා යනවා. එහෙනම් මේක තව අමාරු වෙනවා. ඒක හංගලා ගැහුවේ. එළියට කියන්නේ විශ්‍රාම කාලය දික් කරනවා. ඉතින් කෙනෙකුට හිතෙනවා එකපාරටම මේක පොඩි දෙයක් නේ. විශ්‍රාම කාලය දික් කරන එකට ඇයි මේ නීතිඥවරු විරුද්ධ වෙන්නේ? හරි අසාධාරණයි. එහෙම එකක්වත් ආණ්ඩුවට කරගන්න බැරිද? ආණ්ඩුවට විරුද්ධ නිසාද නීතිඥවරු මෙහෙම කෑ ගහන්නේ කියලා අර මතයක් හැදෙනවා. හැබැයි දරුණුම කොටස තියෙන්නේ අර බෙදාහැරීම ඇතුලේ අභියාචනාධිකරණයක් පිටතට යනවා කියන එක පුංචි දෙයක් නෙමෙයි. හොඳම උදාහරණේ ඔබ බලන්න එකක් යාපනයට යනවා කියන්නකෝ. එතකොට දැන් ඉන්න විනිසුරුවරු ප්‍රමාණය 17යි ඒක 24 වෙනකන් වැඩි කරන අභියාචන අධිකරණයේ වැඩි කරලා එකක් එහෙට යනවා. අපිට කියන්න පුළුවන් එහි ඉන්නේ මිනිස්සු ප්‍රශ්නයක් නැහැ කියලා. හැබැයි මේ මොන වගේ තත්වයකද අපි ඉන්නේ මේ රට අද තියෙන

0: බලන්න අපි කවදාවත් මා පෞද්ගලිකව කිසි දිනක බෙදුම්වාදයට විරුද්ධව හෝ පක්ෂව හෝ ජාතිවාදයට පක්ෂව හෝ විපක්ෂව හෝ කරුණු දක්වලන්නේ. අපි කොහොම කර ජාතිවාදය පිළිගත්තා නෙමෙයි. කොහොම වුණත් මේ දවස්වල තියෙන தત્ත්වය තමයි විල්ෆ්‍රඩ් නීතිපතිතුමාගේ බලතල බෙදාහැරීම සඳහා පනතක් එන්න යනවා. ඒතකොට දැන් එක නීතිපති වෙනුවට නීතිපති කාර්යාල ගණනාවක් පටන් ගන්නවා. එයින් ඉක්උත් යාපනයට යනවා. අභියාචනාධිකරණයකුත් යනවා. පොලිස් සේවාවට අලුතෙන් පිරිසක් බඳවගෙන තියෙනවා සහ තව පිරිසක් බඳව ගන්නවා 10,000ක්. ඒතොර ඒනොත් දෙමළ භාෂාව කතා කිරීමේ උමනාව මත යම් ප්‍රමාණයක් බඳවා ගැනීමට නියමිතයි. එතකොට මේ වෙනකොට එහි තියෙන පසුබිම තමයි LTT අරගලය LTT යුද්ධය ත්‍රස්තවාදී තියෙන කාලේ පවා කොමින් පැවතිච්ච පන්සල් වලට විරුද්ධව බලවේගයක් හේමතු වෙලා තියෙනවා. LTT කාලේ ඔය සමතලා කරන්න තිබ්බනේ එහෙනම්. එහෙම කරලා නැහැ. ඒගොල්ලෝ පුරාවිද්‍යාත්මක ස්ථාන යම් ආකාරයකට රැකෙන්න දීලා තිබුණා. අඩු ගානේ විනාශ නොකර තිබිලා තියෙනවා. දැන් බලවේගයක් ඇවිල්ලා තිනේ මේ විනාශ කරන්න. ඒවට වෙනම සල්ලි එනවා. ඒවට වෙනම බලය තියෙනවා. හැමදාම විරුද්ධ වෙන කණ්ඩායමක් දිනපතා ඒවයි විරෝධතා පවත්වනවා. මේ අතර මේ පළාත්වල හමුදා කඳවුරු අයින් වෙනවා. ඒ අයගේ කියන දීපල නිදහස් වෙමින් තියෙනවා. මේ ඔක්කොම එකට ගත්තාම ඔබට තේරෙන්න ඕනේ රටට මොකද්ද වෙන්න යන්නේ කියලා. දැන් ඔය යුද්ධයෙන් දිනුවා කියලා කෑ ගහන අයට අඬන්න වෙන්නේ නැද්ද කියලායි මං අහන්නේ.
1: අපි සාකච්ඡා කරමින් සිටින්නේ ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වී තිබෙන 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පිළිබඳව. අපි ගීතමය විරාමයකට ගිහිල්ලා ඉන් අනතුරුව නැවතත් එම සාකච්ඡාවේ ඉතිරි කොටසට සවන් දෙමු.

0: නැවත අපි සූදානම් ඉතිඥ ගාමිණි අලිස් මහතා සමග විශ්වවිද්‍යාල ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව කතා කරන්නට.
1: හොඳයි, අපි විශ්වවිද්‍යාල ව්‍යවස්ථාව ගැන කතා කළේ. එතකොට මේ විශ්වවිද්‍යාල ව්‍යවස්ථාව යම් ආකාරයකින් මේ මොහොතේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු කළොත් ජනමත විචාරණයකට යන්න ඕනේ කියලා දැන් රජයේ පාර්ශවයෙන් කියනවා. අපි මේක අකුල ගන්නෙ නෑ. එහෙමනම් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මේට තීන්දුවක් දෙන්න ඕනේ. සමහරට ඒ තීන්දුව දෙන විශ්වාසයේ රජයට තියෙන්න පුළුවන්. ප්‍රීතිවත්මන් සූරසේන අග්‍රනිශ්චකාරවරයා හරහා මේක ජනමත විචාරණයට යා යුතු නැහැ කියලා. ජනමත විචාරණයකට යා යුතුයි කියලා දුන්නොත් රජය ඉතා විශාල මුදල් ප්‍රමාණයක් ආබාසිනිය කළා ජනමත විචාරණයකට මේකට යා යුතුයි. එසේ යෑම තුලින් රජයට ලැබෙන වාසි මොනවද? එහෙම ගියොත් බැරි වෙලා හරි ඒ විදිහට ජනමත විචාරණයකට ගිහිල්ලා මේක සම්මත කරගන්න ගියොත් රජයේ පාර්ශවයට ලැබෙන වාසි මොනවද?
2: එම් වෙන්නේ නැහැ. ස්ථීරවම ඔය ජනමත විචාරණ වැඩේ වෙන්නේ නැහැ. හේතුව එහෙමනම් මුළු විනිසුරු මඩුල්ලම දාලා ගන්න තිබුණනේ. එතකොට හරි විවෘත සහ ඉතාම හොඳ මතයක් නේ එන්නේ. මිනිස්සු අතරත් ඉතාම සාධාරණ හැම විනිසුරුතුමෙක්ම සහභාගී වුණා නම් කොටසක් විරුද්ධ වේ කොටසක් පක්ෂ වේ කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් එතන ඒ අවස්ථාව මගහරින්නෙම ඔය ජනමත විචාරණය කියන අවස්ථාව මගහරින්නනේ. අපි ලෑස්ති කියලා කියන්නේ ඔක්කොම අර බොරු කතා. අපි බය නැහැ කියලා කියන්නේ වැඩියෙන් මිනිස්සු සොහොන්ගාවින් යනකොට ඉතිපිසෝ ගාතාව කියන්නේ. ඒ වගේ කතාවක් නේ ඔක. කිසිසේත් ඒ අය ජනමත විචාරණයකට සූදානම් වෙන්නේ නැහැ. මොකද රටේ தত্ত্বය අපි හැමෝටම වඩා රජය දන්නවා. රජය දන්නවා මේ වෙනකොට ගුරුවරුන්ගේ தত্ত্বය මොකද්ද කියලා. රජය දන්නවා මේ වෙනකොට ගොවියගේ தত্ত্বය මොකද්ද කියලා. රජය හොඳාකාරව දන්නවා මේ වෙනකොට මේ සිද්ධිය ඇතුලේදී නීතිඥවරුන්ගේ සහභාගීත්වය මොකද්ද කියලා. නීතිඥවරුන්ට ඒගොල්ලන්ට උදව් කරපු අයත් ඉන්නේ පුදුමාකාරමලාපිකින්. විනිසුරුතුමන්ලා ඉන්නේ ওই වැඩේට කැමැත්තෙන් නෙමෙයි. විනිසුරුතුමන්ලත් කැමති නැහැ. ඒක ලිඛිතව එක කොටසක් දීලා තියෙනවා. අනිත් කොටස මුකුත් එළියට එන්නේ නැතුව ඉන්නවා. හැබැයි ඒත් විරුද්ධයි. ඒ නිසා ජනමත විචාරණයකට ගිහිලා ඔක දිනන්න බැරි බව ආණ්ඩුව හොඳාකාරම දන්නවා. මිනිස්සුන්ට කියන්න බෑනේ ඒක. අපිට බලාපොරොත්තු වෙන්න බෑනේ. ඔව් අපි බයයි, අපි යන්නේ ජනමත විචාරණයකට එහෙමනම් අකුල ගන්නවා කියලා කිව්වොත් මේක හරි අමාරු තත්වයකට යනවනේ. එතකොට එහෙම නියෝගයක් දෙන්නත් බැරි වෙනවනේ. ඒ නිසා නෑ, අපි එහෙම වුණොත් ජනමත විචාරණයකට යනවා කියලා බොරුවට පාරම්බාන. ඒක වෙන්නේ නෑ. බැරි වෙලා හරි ජනමත විචාරණයක් තීරණය වුණොත් ඒක අකුල ගන්නවා හේතු දෙකක් උඩ. එකක් කියයි මුදල් කියලා. ඇත්ත හේතුව එහෙම වුණොත් මේ අවුරුද්දේ දෙසැම්බර් පළවෙනිද පණිනවනේ වැඩි කරද්දි. ඒක වැඩක් නෑ ඒගොල්ලන්ට ඒක කරලා.
1: ඔව් නෑ, ඒගොල්ලන්ට වැඩක් නෑ කිව්වට අවශ්‍ය නම් සේවා දිගුවක් දීලා ඒ රැක ගන්න පුළුවන් නේද? එහෙම බැරිද? බෑ නේ.
2: බැ විවස්ථාවේ නිශ්චිත දිනයක් තියෙනවා නම් ඒකට සේවා දිගු දෙන්න බෑ. සමහර දේවල් දිහා පරිස්සමෙන් බලාගෙන ඉන්න ඕනේ කියලායි මට හිතෙන්නේ. නීතිඥ ප්‍රජාව ඔවුන්ගේ විරෝධතාවය නවත්වලා නැහැ. හැබැයි මේ වෙලාවේ මොනවා හරි විරෝධතාවයක් ගෙනවොත් ඒක අධිකරණයට කරන බලපෑමක් වෙනවා. මොකද නඩු තීන්දුවටනේ තියෙන්නේ. එතකොට නඩුවක් යන වෙලාවේ කිසිවක් කරන එක වැරදි. ඒ නිසා ඒ අය බලන් ඉන්නවා. නමුත් මම විශ්වාස කරනවා මේක අධිකරණයෙන් පාර්ලිමේන්තුවට ආවහම පාර්ලිමේන්තුවේ ඉන්න ජනතා නියෝජිතයන්ට බලපෑම් කිරීම සඳහා ඔවුන්ගේ ඔවුන් දැන් තුනින් දෙක දෙන්න ඕනනේ. එතකොට මේක පාර්ලිමේන්තුවේ තුනින් දෙක නැතුව වෙන මුකුත් කරන්න බෑනේ. අධිකරණයේදී බොහොම සීමිත කටයුත්තක්. ජනමත විචාරණය ඕනද නැද්ද, තුනෙන් දෙක විතරක් ඇතිද, තුනෙන් දෙකයි මේකයි දෙක ඕනද කියන එක නෙමෙයි කතා කරන්න යන්නේ. තීන්දුව දෙකයි, එක්කෝ තුනෙන් දෙක විතරක් ඇති, එහෙම නැත්නම් තුනෙන් දෙකයි ජනමත විචාරණය දෙකම ඕන. ඒකෙන් ඕක තිබුණත් තුනෙන් දෙක කියන එක අවශ්‍යයිනේ. එතකොට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක කියන කතාවට එනකොට එතෙන්දී මං හිතනවා නීතිඥ ප්‍රජාව ආපහු දිරියට එවි. මොකද මේ වෙනකොට ආණ්ඩුවට උදව් කරපු ගොඩාක් නීතිඥවරු එළියට ඇවිල්ලා ඒකට විරුද්ධ වෙනවා. අනිත් කොටස අර ඔළුව හංගගෙන ඉන්නවා කරගන්න දෙයක් නැතුව ලැජ්ජාවට. අපි මේ අනවශ්‍ය කෙනෙක්ව අනවශ්‍ය කණ්ඩායමක් බලයට ගෙනල්ලා කරපු විපත කියලා. ඒ නිසා ඒගොල්ලෝ එළියට එනවා.
1: හොඳයි, දැන් පසුගියදා අපිට මාධ්‍යමකින් දැනගන්න ලැබුණා නීතිඥ සංගමයේ සමග වෛද්‍යවරු ඒ වගේම වෘත්තීය සමිති ගණනාවක් ඒකරාශි වුණා කියලා. ඇත්තටම එහි බලයක් තියෙනවද? ඒකතු වීම ඇත්ත කතාවක්ද ඒක?
2: ඔව්, එහෙම එකතු වීමක් තියෙනවා. ඒ එකතු වීම තියෙන්නේ අපි තේරුම් ගන්න ඕන දේ. නීතිඥ සංගමයේ පෙනී හිටින්නේ මේ රටේ අධිකරණයේ ස්වාධීනත්වයයි මහජනතාවගේ ස්වාධිපත්‍යයයි ඡන්ද බලය ගැනයි මෙතන කතාව තියෙන්නේ. මේ වගේ දරුණු වෙනසක් කරද්දී මහ ජනතාවගෙන් අහන්න. අපි එපා කියන්නේ නීතිඥ සංගම විදියට කොයි වෙලාවකවත් කියන්නේ බෑ කියන අයිතියක් නැහැ. ව්‍යවස්ථාව සංශෝධනය කරන්න එපා කියලා. එහෙම නෙමෙයි. නිසි සාකච්ඡාවකට පස්සේ කරන්න කියලා ඉල්ලීමක් කරා. ඒක කෙරුණේ නැහැ. එහෙම වුණා නම් මීට වඩා හොඳ තත්ත්වයකට මේ සාකච්ඡාව ගෙනියන්න තිබුණා. මොකද රජයේ කඩිමුඩිය තියන්නේ ඇයි කියලා අපි දන්නවනේ. දෙසැම්බර් පළවෙනිදාට කලින් මේක ඉවර කරගන්න උවමනාව නිසා ඒ සාකච්ඡාව වුණේ නැහැ. ඊට පස්සේ ඇත්තටම එහෙම යහපත් ලෙස වෙනස් කරන්න ඕන නම් තව බොහෝ දේවල් කරන්න තිබුණා. නීතිජ සංගමේ බලාපොරොත්තු වෙන්නේ දැන් මේ කරන වැඩෙන් මහජනතාවට තියෙන ඡන්දයිතිය පවා අහිමි කරන තත්ත්වයක් ගැන. එතකොට මේ වෘත්තිකයන් කියලා කියන්නේ රටේ ඉහළම උගත්කම තියෙන කොටස වගේම ඒ අය සංවිධානාත්මකව මිනිස්සුන්ගේ මතය වෙනස් කරන්න, මතය හසුරවන්න පුළුවන් කණ්ඩායම. ඒ අය හැමෝම පාරට ඇවිල්ලා ස්ට්‍රයික් කරන එකක් නැහැ. හැබැයි ඒ අයගේ බලපෑම බොහෝසෙයින් වැදගත්. ඒ නිසා ඒ අය එකතු කරගෙන මොනවද කරන්න කියලා අපි බලන්නෙමු. මම ඒක ඔබට කිව්වේ මේ තත්ත්වය අධිකරණයේ නියෝගයේ දුන්නාම ඉවර වෙන්නේ නැහැ. එතනින් තමයි පටන් ගන්නෙ. මොකද පාර්ලිමේන්තුවේනේ මේ වැඩේ කරන්න ඕනේ. පාර්ලිමේන්තුවේ ඉන්න කට්ටිය පාපිසි කියලා කිව්වට ඒ මිනිස්සුත් ගම් වලට යන්න ඕනනේ. ඒගොල්ලෝ කලින් වගේම සිග්නල් කණු වෙනවා නම් ඔක්කොම ටික ඒකත් අපිට බලා ගන්න පුළුවන්. ලොකු කතා කිව්වර කට්ටිය ඉන්නවනේ සිග්නල් කණු තමයි 76ක් හිටියේ කියලා. දැන් තවදුරටත් එහෙමද නැද්ද කියලා අපිට බලන්න පුළුවන්. යම් කොටසක් අගමැතිතුමී මේකට කැමති නෑ වගේ කතා කී යනවනේ. නමුත් ප්‍රායෝගික தත්ත්වය ඔබ හිතනවාද අය අනිත් පැත්තට ඡන්දෙ දෙයි කියලා. එහෙම වෙන ඉඩකඩ හරි අඩුයිනේ. නමුත් එයට බලපෑමක් කරන විදිහේ, පෙළඹවීමක් කරන විදිහේ, ඒගොල්ලොන්ට යම් නැවත හිතා බලන විදිහේ පරිසරයක් හදන එක මේ වෘත්තීය කණ්ඩායම් වලට කරන්න පුළුවන් කියන එකයි මගේ හැඟීම. විශේෂයෙන් වෛද්‍යවරු, දන්ත වෛද්‍යවරු, විශේෂඥ වෛද්‍යවරු, විශ්වවිද්‍යාල ආචාර්යවරු, නීතිඥවරු, ගුරුවරු වගේ ගොඩක් අය මේකට එකතු වෙලා තියෙනවා. ඒක නීතිමය පැත්ත කෙසේ වෙතත් දේශපාලනිකව නම් රජයකට හිතකර නැහැ කියන එක තමයි කියන්න තියෙන්නේ.
1: නැයි දැන් ඒ පිළිබඳව ඔබතුමා අදහස් දක්වද්දී මට මෙන්න මෙහෙම දෙයක් හිතෙනවා. මේ සියල්ල පිටපස ඉන්න ඉන්දියාවේ අගමැතිවරයා. ඒ ඉන්දියාවේ අගමැතිවරයාට අවශ්‍ය වෙලා තියෙනවා මේ උතුරු නැගෙනහිර පළාත් දෙක ඒකරාශී කළා නාමික නොවන ඊළමක් මතු කළ දෙන්නට. මම එහෙම කිව්වොත් ඔබතුමාට ඒ පිළිබඳව මොනව හරි සාක්ෂි තියෙනවද? ඔබතුමාට ඒ පිළිබඳව කරුණු දැක්වීම කරන්න පුළුවන්ද?
2: ඒක ඇත්තටම නීතිය ගැන කාරණයක් නෙමෙයි. හැබැයි පුද්ගලයෙක් විදියට, පුරවැසියෙක් විදියට මම දකින දේ ඊට වඩා වෙනස් වෙන්න ඕන මේ කතාව. මොකද ඉන්දියාව කවදාවත් කැමති වෙන්නේ නැහැ උතුරු නැගෙනහිර ඊළමක් බිහි වෙනවා දකින්න. මොකද එහෙම බිහි වෙන ඊළම ඉන්දියාවේ තමිල්නාඩුව ඇතුළු දෙමළ කතා කරන මිනිස්සුන්ට වෙනම රටක් ඉල්ලීමේ දීර්ඝකාලීන අභිලාෂයට තටු ලැබෙන වැඩක් වෙනවා. එහෙනම් මම හිතන්නේ නැහැ මෝදි වගේ කෙනෙක්, එයා ජාතිකවාදීෙක්නේ, දැන් මොන තරම් දේවල් කතා කරත් එයාගේ මුලේ ඉඳලාම ඉන්න ජාතිකවාදී තැනැත්තෙක්නේ. ඔහුගේ ආසාව තියෙන්නේ මුළු ලංකාවම ඉන්දියාවේ කොටසක් කරගන්න. එහෙමනේ එයාගේ පාර්ලිමේන්තුවේ දාලා තියෙන ප්‍රතිමේ තියෙන්නේ අඛණ්ඩ ಭಾರತ කියන්නේ ලංකාව තියෙන්නේ. එහෙනම් එයා ඔකේ කෑල්ලක් කඩා ගන්න කැමති වෙන්නේ නැහැ. හැබැයි ඔබට මම කල්පනා කරන්න වෙන කොටසක් කියන්නම්. ඔබ දන්නවා ජනාධිපති වර්ණයට ඔය පිටරටවල ගිහිල්ලා ඇවිදින කාලේ මේ ජනාධිපති වර්ණයට ලොකුට ආදර හම්බුණා. මහමැතිවරණය වෙනකොට දැඩි විශාල වශයෙන් ඩයස්පොරාවේ, දෙවල ඩයස්පොරාවේ ආධාර උපකාර මේ ආණ්ඩුවට හම්බුණා. අදටත් හම්බ වෙනවා. මිනිසුන්ට පොරොන්දු දීලා ඒව මකන්න පුළුවන්. පක්ෂවලට පොරොන්දු දීලා ඒව නොකර ඉන්න පුළුවන්. එහෙම වුණාම වෙන මොනවා හරි දීලා ඒක සමපාත කරලා ගොඩ දා ගන්න පුළුවන්. හැබැයි අවි තියන, අවි ගත්තු මුදල් විශාල ප්‍රමාණයෙන් තියෙන, දරා ගන්න බැරි, හිතා ගන්න බැරි තරම් ධනයක් තියෙන ඩයස්පොරාවට යුද්ධයක් නැතුව තියෙන කාලෙක, යුද්ධ කාලයේ තිබිච්ච ආදායම එහෙමම තියෙනවා නම් ඒගොල්ලන්ට මොන හරි එක පෙන්වන්නත් ඕන. අනික් අතට ඒ අයගෙන් ආධාර උපකාර ගත්තා නම් ඒක කරන්න වෙනවා, උරුන්දු ඉෂ්ට කරන්න වෙනවා. එහෙම නොකර හිටියොත් වන්දි ගෙවන්න වෙන්නේ විශාල විදියට ජීවිතවලින්. ඒ බය නිසා වෙන්න පුළුවන්.
1: තව විශේෂ කාරණයක් මෙතෙන්ද සිද්ධ වුණා. ස්වාමින් වහන්සේ නමක් මේ 22 ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ හෙත්සමක් ගොනු කළා. උන්වහන්සේ විසින්ම මේට ඉදිරිපත් වෙලා කතා කරා. ඒ කතා කරන කාරණාව තුල උන්වහන්සේගෙන් කියවුණා ශ්‍රී සම්බුද්ධ ශාසනයේ පැවැත්ම ආරක්ෂා කිරීම රජයේ ව්‍යවස්ථාවෙන් බැඳී සිටින ඊට හානියක් වෙනවා කියලා. අපි ඒ පිළිබඳවත් පැහැදිලි කර ගැනීමක් කරමු.
2: ඔව්, ස්වාමින් වහන්සේගේ අදහස අර මම මුලින්ම කියපු අදහසත් එක්ක බොහෝ දුරට සමපාත වෙනවනේ. අභියාචනාධිකරණයේ බලය සහ අභියාචනාධිකරණ ප්‍රාදේශීය ව්‍යාප්ත කිරීම ඇතුලේ උතුරු නැගෙනහිර තියෙන ඉතාම වගනා ඉතාම වටිනා පුරාවස්තු වලට මොකද වෙන්නේ කියන කතාවත් මේක ඇතුලේ ගන්න වෙනවනේ අපිට. දැන් මගේ අදහස විල්ෆ්‍රඩ් මහත්මයා පුරාවස්තු කියලා ඔය තියෙන විතා පරණ දේවල් ඒවා බෞද්ධ නෙමෙයි. කෝවිලක් ඉතා පරණ කෝවිලක් කොයිදී හරි හම්බුනොත් ඒක හින්දු නෙමෙයි. ඉතා පරණ පල්ලියක් හම්බුනොත් ඒක කතෝලික නෙමෙයි. දැන් ඩෙල්ෆ් දූපතේ තියෙනවා පෘතුගීසි කාලේ පල්ලියක්. ඒ පල්ලිය අපි අදත් ගිහිල්ලා බලනවා. ඒක මේ වෙන විට කතෝලික නෙමෙයි. පුරාවස්තුවක් වෙනකොට ඒක මුළු මානව සංහතියක ලංකාවේ මිනිසුන්ටයි තිත් නෑ අත්ත වශයෙන්ම. මේවා මුළු මානව සමාජයටයි තියව. සමහර විට ඔය එක පුරාවස්තුවක තියෙන දෙයක් මුළු ලෝකේම ඉන්න මිනිස්සුන්ගේ ඉතිහාසය වෙනස් කරන්න පුළුවන්. අපි කොහොමද දන්නේ? අපි මේව හොයලා නෑ. හොයන්න තියෙන දේවල් සමහර මේ එකක තියෙන වටිනාකම මේ මුළු රටේම තියෙන දේපළ වලට වඩා වැඩි වෙන්න පුළුවන්. අපි එහිඳ මේවා ආරක්ෂා කරගත යුත්තේ අපි තාම ඉන්නේ සංක්‍රාන්ති යුගයක. අපි තාක්ෂණයෙන් උපරිමයට ගිහිල්ලා නැහැ. මේවා කවදා හරි පරීක්ෂා කරලා මේවා මොනවද, ඇයි මේවා හදලා තියෙන්නේ, මොනවද මේවෙන් වෙච්ච බලපෑම, එතකොට ඒ කාලේ මිනිස්සුන්ගේ සිතුම් පැතුම් ඇසිරීම් මොනවද මේ, ඒ ගැන හිතන්න තියෙන ඉඩකට තමයි නැති කරන්නේ. ස්වාමීන් වහන්සේගේ අදහස වුණේ මේ හරහාම මේකටත් එක්ක සම්බන්ධිතව තිබෙන ඔය අභිෂෝධක කාර්යාල පිටවීමයි, මේ සියල්ල එකතු වෙලා එහෙ ඉඩම් බලතල ඉවත් කර ගැනීමයි, හමුදා ඉවත් කර ගැනීම, මේ සියල්ලත් එක්ක අභ්‍යාචනාධිකරණයක් එහෙ ගියොත් සම්බුද්ධ ශාසනය විතරක් නෙමෙයි සියලුම තත්ත්වයන් පිරිහෙනවා කියන එක වෙන්න ඕනේ.
1: හොඳයි, මේ තීන්දුව తీරන පිළිබඳව ජාත්‍යන්තර බලා සිටිනවා. ජාත්‍යන්තර නීතිඥවරුන්ගේ සංගමයත් මේට නියෝජනයක් දැක්වුවා. මේ විභාග අවස්ථාවට සම්බන්ධ වෙලා ඔවුන් ප්‍රකාශිකුත් කරා. අවසන් වශයෙන් මම කැමති ඒ පිළිබඳවත් අද මේ සාකච්ඡාවෙන් දැනගන්න.
2: මම හිතන්නේ මේ තත්ත්වය, මේ ගැටලුව ජාත්‍යන්තර නීතිඥ සංගම් සියල්ල වෙතම ගෙනිච්චේ නීතිඥ සංගමේ සභාපති තුමා. ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ ගෞරවය එතුමාට ලැබෙන්න ඕනේ. ඒ අය සහභාගි වෙලා බැලුවේ අවම වශයෙන් තියෙන්න ඕනේ අයිතිවාසිකම් ටිකවත් මේකේ ලැබෙනවද කියලා. කඩිමුඩි අහන එක මේ සියල්ල දිහා ඒගොල්ලෝ බැලුවා. එයා ඊට පස්සේ තීරුම් අරගෙන තිබුණා මේකේ தત્ත්වය මොකද්ද කියලා. අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. සභාපතිවරයා අන්තිමට කියලා තිබුණා අඩු ගානේ රජයේ නීතිඥවරයා අදහස් දැක්වුවාට පස්සේ ඒකට උත්තර දෙන අවස්ථාව, වාචික උත්තර දෙන අවස්ථාව ලබා දී යුතු තිබුණා. ඒක දුන්නේ නැති එක වැරදි කියලා. ලිඛිත දේශන වලින් ඉවර කරන්න ගත්තු තීරණේ වැරදි කියලා. ඉතින් මේ කඩිමුඩිය රජේ විතරක් නෙමෙයි මුළු ප්‍රොසෙස් එක ඇතුළෙම තිබුණා කියන එක තමයි පේන්න තියෙන්නේ. ඒක මුළු ජාත්‍යන්තරයටම ගියා කියන එකත් පැහැදිලිව පේනවා. ගැටලුව තියෙන්නේ මේ ඔක්කොගෙන් බලපෑම තියෙන්නේ එක්කෙනෙකුට දෙන්නෙකුට නෙමෙයි රටටමනේ. ඒ ගැන කල්පනා නොකිරීමේ දුර්භාග්‍යය තමයි අපි විඳින්න ඉන්නේ.
0: ශ්‍රී ලංකාවේ මේ දිනවල සිදු කරන ව්‍යවස්ථා සංශෝධනයේ පිළිබඳව පසුගිය සතියේ සිදු වූ සිදුවීම් ජාලය තුළින් අද සාකච්ඡාව සඳහා අපිත් සමග සම්බන්ධ වුණේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකු වශයෙන් කටයුතු කරන ගාමිණී අල්විස් මහතා. අපි එතුමාට මොහොත් නිස්සූතිවන්ත වෙනවා 3ZZZ ගුවන් විදුලි ආසන ශ්‍රී ලාංකික අසන්නන් වෙනුවෙන් අද එතුමාගේ කාලයෙන් මේ සාකච්ඡාව සඳහා කාලය වෙන් කිරීම පිළිබඳව.

ආචාර්ය නන්දා මාලිනි අප සමගින් සමුගත්තේ 2026 අගෝස්තු 20 වෙනිදා. ගිය සතියේ ඉරිදා දින මම ඇය පිළිබඳ වැඩසටහනක් ඔබට ඉදිරිපත් කළා. ඔබට මතක ඇති. එම වැඩසටහනේ ඉදිරි කොටසයි මේ. නන්දා මාලිනිය ඉතාමත් සාර්ථක ගීත ගණනාවක් කැසට් හා සීඩි තැටි හරහා ඉදිරිපත් කළා. ඇය ගැයූ බොහෝ ගීතවල ගැබ්බුනේ මිනිසුන්ගේ ජීවන සත්වවල යථාර්ථය, ආදරය, එකිනෙකා අතර අන්‍යෝන්‍ය බැඳීම් සහ හැඟීම් දනවන පද රචනයන්. කාන්තාවන්ගේ හදවත්වල ඇති සතුට මෙන්ම ඛේදනීය භාවයන් විවර කළ නිර්මාණ ලෙස මේ ගීත හැඳින්විය හැකියි.

1977 දී නන්දා මාලිනිය අමරදීවයන් සමග ශ්‍රවණ ආරාධනා ප්‍රසංගය පැවැත්වුවා. එමෙන්ම ඇය 1973 දී එතුමියගේ ඒක පුද්ගල සංගීත ප්‍රසංගය ආරම්භ කළා. එහි ප්‍රසංග 530ක් පැවැත්වීමෙන් අනතුරුව 1979 මැයි 22 දින 1981 අගෝස්තු මාසයේ ඇය ඇගේ අලුත්ම ඒක පුද්ගල ගී ප්‍රසංගය ආරම්භ කළේ සත්‍යයේ ගීතේ නමින්. සත්‍යයේ ගීතය ප්‍රසංගයේ 500 දර්ශන වාරයේ අවසානයේ 1984 අගෝස්තු මාසයේදී එම ප්‍රසංගය දෙන අසා දැමුවා. එතුමියගේ පවන ඒක පුද්ගල ප්‍රසංගය ආරම්භ කළේ 1987 ජූනි මාසයේදී. ඒ ප්‍රසංගයේ මාස 18ක් පුරා දර්ශන වාර 205ක් පාත්වා තිබෙනවා. පවන ප්‍රසංගයේ ඇයි ගැයූ ගීත ගුවන් විදුලියෙන් හා රූපවාහිනී වලින් ප්‍රචාරය වීම එවකට පැවති රජය විසින් වාරණයට ලක් කළා. ඊට වසර 22කට පසුව ඇය සිරස FM සමග ඇයගේ අලුත්ම ගීත ප්‍රසංගය වූ ශ්වේත රාත්‍රිය ආරම්භ කළා. නන්දා මාලිනිය තමන් උගෙනගත් සංගීත ඥානය සංගීත පිපාසයෙන් පෙළෙන සිය ගණනකට බෙදා දුන්නේ ඇගේ නන්දා මාලිනිය ගී ආශ්‍රමය තුළින්. එතුමිය ඇගේ ජීවිත කාලය තුළ කැසට් පට 25ක් නිකුත් කර තිබෙනවා. 2007 සැප්තැම්බර් 8 දින ඇය නිකුත් කළ ඈත කඳුයායේ CD තැටියට එක් කළේ සම්මානයෙන් පිදුම් ලද ඇය ගායනා කළ ගීත 16ක්.

0: 2017 දී ඇයට ලලිත කලා සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් දර්ශන ශූරී ගෞරව උපාධියක් පිරිනැමුණා. එය ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක් මගින් කාන්තාවක් බුහුමනට පාත්‍ර කළ මුල්ම අවස්ථාවයි. ඇය 1964 සිට 2020 දක්වා සරසවිය සම්මාන උළෙලවලදී හොඳම ගායිකාව ලෙස 12 වතාවක් සම්මාන දිනා තිබෙනවා. ඒ රන්මුතු දුව සාරවිත ආදරවන්තයෝ සැඩුල් කඳුළු මොන්නර දැන්න සිරිබෝ අයියා වජිරා යසයිසුරු සහරා විසේනේ අඹු සැමියෝ සුදු සෙවනැලි සහ ද නිවුස් පේපර් යන චිත්‍රපටවලට ඇය ගැයූ ගීත වෙනුවෙන්.
1: ඇත්තටම මට මුලින්ම සම්මාන හිමිුනේ 1963 දී. ඒ කාලේ ඇත්තටම මේ සම්මානයක් ලැබීමේ තියෙන මේ බොහොම වගකීම බැරෑරුම්කම ගැන ඒතරම් ඇත්තටම වැටහීමක් තිබුණේ නැහැ. මොකද ඒ කාලේ ඇත්තටම මම ළමා කාලේ වගේ මම ගීත කිව්වෙත් බොහොම සැහැල්ලුවෙන්. අද වෙනකොට කියන්නේ මේ ඇත්තටම ජනතාවගේ පිළිගැනීමත් එක්කම අපිට බොහොම වගකීමක් ප්‍රයෝජනලා තියෙනවා කියලායි මට හිතෙන්නේ. එතකොට ඒ අනුව අපි රසිකයාගේ විඳින ශක්තිය පක්ෂේරු කරන වගේම අපේ විෂයත් අපි ටික ටික දිනු කරගන්නත් ඕනේ.
0: එමෙන්ම 1980 සිට 2020 දක්වා පැවැත්තු ජනාධිපති සම්මාන රාත්‍රී වලදී හොඳම ගායිකාව ලෙස 6 වතාවක් සම්මාන ලබා ගත්තා. 2024 පැවැත්තු දෙරණ සිනමා උරලේදී ඇයට ජීවිතයට එක්වරක් පමණක් පිදෙන සම්මානය ලැබුණේ ලාංකික සිනමාවට ඇගින් ලැබුණු දායකත්වය වෙනුවෙන්. විශාරද නන්දා මාලිනීගේ කටහඬ වාද්‍ය භාණ්ඩයකට සමාන බව ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් පවසා තිබූ බව එක්තරා ලිපියක සඳහන් වී තිබුණා. 2005 වසරේ කම්බෙන් ද්‍රවිඩ සංගමය මගින් ජාතීන් අතර මිත්‍රත්වයේ තහවුරු කිරීමේ වෙනුවෙන් කළ කැපකිරීම උදෙසා මහා කවි කම්බෙන් සම්මානයෙන් ඇය පිදුම් ලැබුවා.

විශාරද නන්දාමාලිනිය විවාහ වූයේ සුනිත් ගෝකුල මහතා සමගයි. ඒ දෙපළට දරුවන් දෙදෙනෙක්. වැඩිමහල් දියණිය වරුණී සරෝජා විවාහපත් වුණේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් මෙන්ම ප්‍රවීණ ගීත රචකයෙක් වූ ධර්මශ්‍රී ගමගේ මහතාගේ පුත් චමින්ද ගමගේ මහතා සමගයි. දෙවෙනි දුව අමා සාරදා විවාහපත් වූයේ සංජීව සමග. ඇය ළමා ගීත ගායනා කළා, බුදුගුණ ගීත ගායනා කළා, වටපිටාව සෞන්දර්ය ගැන ගීත ගායනා කළා, විරෝධාකල්ප ගීත ගායනා කළා, සමාජයේ දරිද්‍රතාවෙන් හා පීඩනයෙන් පිරි අය ගැන ගීත ගායනා කළා, සමාජයේ ඛේදවාචක දැක දැක පිළියම් නොකර සිටින අය අවදි කරන්න ගීත ගායනා කළා, ප්‍රේමයේ වෙනත් වෙනත් පැතිකඩ ගැන ගීත ගායනා කළා. ඒ වගේම අපි නන්දා මාලිනියගේ කටහඬට ආදරය කළා, අපි ඇයගේ චාම් බවට ආදරය කළා, අපි ඇයගේ අව්‍යාජත්වයට ආදරය කළා.

අද නන්දා මාලනිය අප අතර නැතත් සැවුම ඇගේ කටහඬට චාම් බවට නිර්භීත බවට අව්‍යාජ බවට අදත් ආදරය කරන බව මම දනිමි. එය මතුවටත් එසේම වේවි. අද සිංහල ගීත ශාස්ත්‍රයේ කාන්තා හඬපෞෂ්ඨවය සදහටම නිහඬ වී ඇත. ඒත් ශ්‍රී ලාංකික ස්වභාවිත ගීතයේ ඔබ සනිටුහන් කළ ඒ සුලලිත සලකුණ සදාකල්හි රැඳින් ඇත. තම ජීවිතයට අත්තර්ජන සියල්ලට තම ඍජු ප්‍රතිපත්ති පාවා නොදෙමින් අවස්ථානෝචිතව අවංකව සහ අභීතව සාර්ථකව මුහුණ දුන් මේ දිරිය ගැහැණිය ඇති කළ රික්තකය කවදානම් පිරවිය හැකි වේද? ආචාර්ය නන්දා මාලනියනි, ඔබට නිවන් සුව. මහාචාර්ය සුනිල් ආර්යරත්න, ආචාර්ය නන්දා මාලනී සහ ආචාර්ය රෝහණ වීරසිංහ සුසංයෝගයෙන් බිහි වූ ගී නිර්මාණ අපමණයි. අද මෙම වැඩසටහනේ අවසානයේ මාතෘකා ගත්තේ මහාචාර්ය සුනිල් ආර්යරත්නයන් විසින් රචිත ආචාර්ය රෝහණ වීරසිංහයන් තනුව යොදා සංගීතවත් කළ නන්දා මාලනී ගැයූ මේ ගීතයයි. මම රෝහණ කරුණාරත්න.

0: විකලංකා ජේෂ්ඨ පුරවැසි සංවිධානයේ මගින් එළඹෙන 19 සැප්තැම්බර් 19 වෙනිදා පවත්වන්නට යන සෞඛ්‍ය සම්මන්ත්‍රණයක් එහෙම නැත්නම් සෞඛ්‍ය වැඩමුළුවක් පිළිබඳව දැනුවත් කරන්නට දැන් අපිත් සමග සම්බන්ධ වෙනවා. මේ සංවිධානයේ ගරු සභාපති ප්‍රේම් කනහර මහතා සහ උපසභාපති ආචාර්ය නන්ද තිලකරත්න මහතා. අපි පිළිගන්නවා මැදිරියට ආයුබෝවන් කියලා. ආයුබෝවන්.
1: ආයුබෝවන් සර්වද.
0: අපි මුලින්ම මේ සංවිධානය පිළිබඳව යමක් කියලා ඉඳිමු එකපාරටම අපි අපේ සාකච්ඡාවට යන්න නැතුව.
2: හොඳයි. මම පොඩි හැඳින්වීමක් කරන්නම්. වික්ලංකා ජ්‍යෙෂ්ඨ පුරවැසි සංගමය අපි ආරම්භ කළා දැන් වර්ෂ 4ක් කිට්ටු වෙන්න එනවා. අප සංගමේ සමාජිකයෝ දැනට 100ක් කිට්ටු වෙන්න වගේ ඉන්නවා. ශ්‍රී ලාංකික ප්‍රජාව තමයි සමාජිකයන් වශයෙන් ඉන්නේ. අපි මාසයකට වරක් සෑම සතියකම දෙවෙනි සිකුරාදා කීස්බරෝ ජ්‍යෙෂ්ඨ පුරවැසි මධ්‍යස්ථානයේ රැස් වෙන්නේ. ඒසේ රැස් වෙන දිනවල අපි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් විවිධ වැඩසටහන් සංවිධානය කරනවා. ව්‍යායාම වැඩසටහන්, ඒ වගේම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට පළදායි වන සෞඛ්‍ය දේශන, ඒ වගේම ඔවුන්ගේ දක්ෂතා වැඩි දියුණු කිරීමට ගීත ගායනා හා නර්තන වැඩසටහන් අපි ඉදිරිපත් කරනවා. ඒ වගේම සිංහල අවුරුදු උත්සව වගේ විශේෂ අවස්ථාවලත් අපි සංවිධාන කටයුතු සිදු කරනවා. ඒව තමයි අපේ සංගමෙන් කෙරෙන වැඩ.
0: හොඳයි. දැන් මේ එළමෙන 19 වෙනිදා ඉතාමත්ම කාලෝචිත වටිනා වෛද්‍ය සම්මන්ත්‍රණයක්. ඒ කියන්නේ අපි වයසට යනකොට අපේ වෛද්‍ය පැත්තෙන් අපි ගොඩක් දෙනෙක් අපේ අතින් අතෑරෙන අමතක වෙන ගති තියෙනවා. ඒකම බොහෝ වෙලාවට අපිට මගහැරෙන දේවල් හරියට තියෙනවා. ඉතින් අපි මේ වෛද්‍ය සම්මන්ත්‍රණය පිළිබඳව කතා කරමු. මේ වෛද්‍ය සම්මන්ත්‍රණය කොයි විදිහටද සංවිධානය කරලා තියෙන්නේ? මේ මෙන්ටල් හෙල්ත් කියන එක විතරක් තෝරගන්න හේතුනේ ඇයි? යන්නේ පොඩ්ඩක් පැහැදිලි කරන්න.
1: මම ඒ ගැන විස්තරයක් කරන්නම් ශ්‍රීවර්ධන. බොහොම ස්තුතියි අපව සම්බන්ධ කරගත්තට. අපි විශේෂ අවධානයක් යොමු කරනවා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ අපේ වයසට යනකොට අපේ සෞඛ්‍ය තත්ත්වය ගැන විශේෂ උනන්දුවක් අපි දක්වනවා. ඒක ඒ අනුව තමයි ඉන්න එකක් තමයි සැප්තැම්බර් 19 වෙනි සෙනසුරාදා අපි යොදාගෙන තියෙන Mental Health and Wellbeing in Aging. නොහොත් වයස්ගත වීම ආශ්‍රිතව මානසික සෞඛ්‍ය හොඳින් පවත්වා ගැනීම යන මාතෘකාව යටතේ දේශන මාලාවක් පවත්වන්න. ප්‍රධාන වශයෙන් දේශන දෙකක් පවත්වනවා. මානසික රෝග විශේෂඥ වෛද්‍යවරු දෙදෙනෙක් වන වෛද්‍ය සංජීව කරුණරත්න සහ වෛද්‍ය ඕහාරික ගාධිය වසම් මේ දෙදෙනාම තම විෂයන් පිළිබඳව ඉතා උසස් අධ්‍යාපන සුදුසුකම් සහිත මනෝ වෛද්‍යවරුන් වශයෙන් දීර්ඝ කාලයක් මෙල්බර්න් සේවය කරලා පළපුරුදු දෙදෙනෙක්.
0: බොහෝ වෙලාවට අපි වයසට යනකොට අමතක වීම, බැරි වීම, එතකොට නොහැකියාව, ඔය හැමතේම වර්ධනය වෙනවා. දැන් මේ දේශන දෙකක් පවත්වලා ඊට පස්සේ තමන්ට තියෙන ගැටලුවක් පිළිබඳව සාකච්ඡා කරන අවස්ථාවක් එහෙම ලැබෙනවද මෙතෙන්දී?
1: ඔව්, නියත වශයෙන්ම අපි දේශන අවසානයේදී දේශකයින්ගෙන් ප්‍රශ්න ඇසීමට සහ දේශක සමග සාකච්ඡාවකටත් අවස්ථාව තියෙනවා. අපි ලබා දෙනවා සාකච්ඡාවට සහභාගි වෙන්න පුළුවන් ඉංග්‍රීසි භාෂාවෙන් හෝ සිංහල භාෂාව යොදාගෙන. ඉතින් අපි ආරාධනා කරනවා මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය අරගෙන ඔබට යහපත් මානසික සෞඛ්‍ය තත්ත්වයක් ලබා ගැනීමට අදාළව කරුණු රාශියක් දැන ගැනීම සඳහා මේ අවස්ථාව පැමිණෙන ලෙස.
0: අපි දැන් මේ පවත්වන දිනේ සහ වේලාව ස්ථානය පිළිබඳව කතා කරමු. මම දැක්ක ඔබලාගේ ප්‍රචාරණ පත්‍රිකාවේ තියෙනවා දිනයක් දාලා එදාට ඉස්සෙල්ලා මේ පිළිබඳව පැමිණෙන නොපැමිණෙන බව දැනුවත් කරන්න කියලා. ඊට පහසුකම් සැපීමේ පහසුව සඳහා වෙන්නේ නැති. අපි මේ පිළිබඳව දැන් කතා කරමු.
1: ඔව්, දිනය සැප්තැම්බර් 19 සෙනසුරාදා, වේලාව 5:00 to 5:00 දක්වා, ස්ථානය තමයි ක්ලරින්ඩා කමියුනිටි සෙන්ටර් 58 Wine Street, Clarinda. මේක තියෙන්නේ ක්ලරින්ඩා වල ෂොපින් සෙන්ටර් එක යාවදව. හොයාගන්න පහසුයි. තවදුරටත් කියනවා නම් ඉතින් කියන් තියෙන්නේ සෙනසුරාදා සවස් වරුවක ඔබට ප්‍රයෝජනවත් වන වැඩසටහනකට අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.
0: මේ සඳහා යම්කිසි අයකිරීමක් තියෙනවද?
1: නෑ, මුළුමනින්ම නොමිලේ අයකිරීමක් නෑ. විශේෂ දෙයක් කියන්න තියෙනවා. මෙම සම්මන්ත්‍රණය සඳහා මූල්‍ය ප්‍රතිපාදන සම්පූර්ණයෙන්ම අපිට ලබා දුන්නේ සිටි ඔෆ් කිංස්ටන් කවුන්සිල් එක මගින් අපිට ලබා දුන්නු ප්‍රදානයකින්. ඒ නිසා ඉතින් කිංස්ටන් කවුන්සිල් ප්‍රදේශයේ පදිංචි අයට විශේෂයෙන් ආඩම්බර විය හැකි තමන්ගේ කවුන්සිල් එක මගින් අපිට මෙවැනි වැදගත් සම්මන්ත්‍රණයක් පවත්වන්න මුදල් දීම සම්බන්ධව.
0: ඔව්, මේ සඳහා සහභාගි වෙන අය සැප්තැම්බර් 11 වෙනිදා ඉස්සෙල්ලා දැනුම් දෙන්න කියලා තියෙනවා. ඒක අනිවාර්ය කාර්යයක්ද?
1: මොකද අපි මේ පැය 3ක 3 මාර්ග විතර වැඩසටහනක් නිසා අතරතුර තේපැන් සංග්‍රහයක් පොඩි සුළු ආහාර සමග තේපැන් සංග්‍රහයකට එහෙම ඉඩ තියෙනවා. ඒක අපි ලබා දෙනවා. ඒ නිසා ඒකට පහසු වෙන්න අපිට කී දෙනෙක් එදා පැමිණෙයිද කියලා අපි දැනගන්න අවශ්‍යයි. ඒක නිසා 11 වෙනිදාට පෙර මම ටෙලිෆෝන් අංක 3ක් කියන්නම්. 11වෙනිදාට පෙර අපිට තමන්ගේ පැමිණීම කී දිනක වෙනවද කියන එක දන්වනවනම් වඩා හොඳයි. ඒක අපි ඉතාමත් අගය කරනවා. අපිට දන්වන්න පුළුවන් ප්‍රේම්ට කතා කරන්න පුළුවන් 04.3.66.99.53 ප්‍රේම් 04.3.66.99.53 නැත්නම් ලසන්ත 04.9.1.101.578 04.9.1.101.578 නැත්නම් මට කතා කරන්න නන්ද 04.03.478.829 04.03.478.829
0: නැවතත් ප්‍රේම් දිහාට හැරෙනවා. ප්‍රේම් දැන් 100කට ආසන්න සංඛ්‍යාවක් සමාජිකයින් ඉන්නවා කියලා කිව්වා. තවත් ඔය ප්‍රදේශයේ ජීවත් වෙන කෙනෙකුට අමතක වෙලා මේ සඳහා සහභාගී වෙන්න බැරි වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ වැඩිහිටි සංගමේ සමාජිකත්වය ගන්න බැරි වෙලා තියෙනවා නම් ඒ අයටත් ඉදිරියේදී සමාජිකත්ව වීමේ හැකියාව තියෙනවාද?
2: ඔව් අනිවාර්යෙන් තියෙනවා. ඕන කෙනෙක් මේ අපේ සුදුසුකම් සපුරාලන ජ්‍යෙෂ්ඨ පුරවැසි ඕන කෙනෙකුට අපේ සංගමේ සමාජිකත්වය ලබා ගන්න පුළුවන්. මේ සම්මන්ත්‍රණයට සහභාගී වෙන්න සමාජිකත්වය අවශ්‍ය නැහැ. ඒකට විවෘත ආරාධනයක් කරලා තියෙන්නේ.
1: අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අපේ වික්ලංකා ජ්‍යෙෂ්ඨ පුරවැසි සංගමයට උදව්වක් වශයෙන් 3000 ගුවන් විදුලි සේවයේ මේ ප්‍රචාරය ලබා දීම ගැන 3000 ගුවන් විදුලි සේවයටත් සිංහල සේවයටත් විශේෂයෙන් සිරිවර්ධන ඔබටත් අපි ස්තුතිය පුද කරනවා.
0: මේ ගුවන්විදුලියේ පිහිටවල තියෙනම වැඩිහිටියන් වෙනුවෙන් එහෙම නැත්නම් ශ්‍රී ලංකේ ප්‍රජාවට අවශ්‍ය පහසුකම් සපයා දෙන්න නැත්නම් ලංකාවේ දේශපාලනඥයින්ගේ තියෙන අඩුපාඩුකම් වැරදි හදන්න නෙමෙයි. ඒ නිසා අපි නිතරම සූදානම්ින් සිටිනවා ඕනෑම සංවිධානයක මේ වගේ නොමිලේ කිරීම ඕනෑම දෙයක් පිළිබඳව අපි නොමිලේ ප්‍රචාරය ලබා දෙන්නට. ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ පුරවැසි සංවිධානයේ ගරු සභාපති ප්‍රේම් කනහර මහතාටත් උපසභාපති ආචාර්ය නන්ද තිලකරත්න මහතාටත් ස්තුතිවන්ත වෙනවා. බොහොමත්ම ස්තුතියි. ආයිබෝන්.
3: ආයිබෝන්. තම පියාගේ ආදරය සෙනෙහස අවවාද ගැන සහෝදරයන් දෙදෙනෙක් දකින්නේ කෙසේද? පූජ්‍ය රඹුකර සිද්ධාර්ථ හිමියන්ගේ ගීපද සංකල්පනාවක් එච්.එම්. ජයවර්ධනන් විසින් සංගීතවත් කොට තිබෙනවා. ගීතේ ගායනය විශාරද මාලනී පුලස්සිංහල සමග සන්ධ්‍යා පුලස්සිංහල.

0: අදත් අපට ලැබෙන කාලය වෙතකින් නිමවට පත් වෙනවා. අද වැඩසටහන ඔබ වෙත ගෙනීම සඳහා මාත් සමග සම්බන්ධ වුණා රෝහණ කරුණාරත්න,
1: මහේන්ද්‍ර කාලිංග මුදලි, උදේ ගෝවින්න, උදිතා කාලිංග මුදලි, දෙවුනි ආටිගල, ධනේශ්වරි ආටිගල, නිරූපා කුලරත්න, ආනන්ද කුලරත්න සමග මැදිරි සහාය ගාමිණී නාරම්පණාව. එළඹෙන සතියේදී සුපුරුදු වේලාවට සුපුරුදු වැඩසටහනක් රැගෙන ඔබ හමු වෙන බලාපොරොත්තුෙන් ඔබෙන් සමුගෙන යන මම අද වැඩසටහනේ සම්පාදක ඔබේ හිතවත් විල්ෆ්‍රඩ් සිරිවර්ධන. එළඹෙන සතිය සෝදායක සතියකට ආසිරි. ආයිබෝවන්, වාසනාවන්.
2: පියවරුන්ගේ අසීමිත සෙනෙහස ගැන කියවෙන මේ ගීතය ගායනා කරන්නේ ජූඩ් රෝගන්ස්, පද රචනය ඩිලන් ගමගේ, සංගීතය අශාන් ප්‍රනන්දු.